0: ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැඩගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Station sponsor.
2: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.
0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Station sponsor.
0: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Station sponsor.
2: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.

0: ලක්මිහිර ගෙනෙන ස්ථාර සංග්‍රහය පවන මුදුලෙසින් සනාවට රනුස්සරින් ගිදවන්න යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්ත පවන පවන
1: අයිබෝන් සුපුරුදු පරිදි ලක්මිහිරෙන් ඔබ සමඟ අදත් අපි එකතු වෙනවා. සැත්තැම්බරයේ තවත් දවසක පුරා හෝරා දෙකක් ගත කරන්නටයි මේ සූදානම. මේ සතියෙත් ලංකාවේ ප්‍රවෘත්ති බොහෝ තියෙනවා. ඒ වගේම ගීත තවත් වැඩසටහන් කීපයක් අරගෙන අපි ඔබ හම්බවෙන්න සූදානම්.

0: ගීතයේ ජේ මිල්ටන් පෙරර මිල්ටන් පෙරර කියන්නේ අත් හැටේ හැත්තෑවේ දශකවල ඉතාමත්ම ජනප්‍රිය ගායකයෙක්. ඔහු ඔහුගේ කොළුඳුල් පුතා ඉපදීම වෙනුවෙන් තමයි ගීතය ගායනා කරේ පුතා ප්‍රියංකර පෙරරා. ප්‍රියංකර පෙරරා අප අතරින් පහුසුගිය සතිය වෙන් වුණා. ඉතින් තාත්ත කියනවා පුතා ඉන්න තැන එයා අඩන්නේ නැහැ කියලා. නමුත් වෙන්වීම දුකයි. අපිට මේ පහුගිය සති කීපය පුරාම සාලිය මේ අපේ කලා ගීත ගීත ගායකයෝ රචකයෝ ගායිකාවෝ එහෙම නැති වුණා. දිගින් දිගටම මේක අපිට පාඩුවක් නේද?
1: ඇත්තරම ඉතින් මෙහෙමයි රංජිත්, තාමත් මේ 1960 ගණන්වල 1970 ගණන්වල බිහිවෙච්ච සුවිශේෂ ගායකයෝ තමයි තාමත් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරෙත් රටේ ජනතාවගේ ජනහද මනස ජීවත් වෙන එකම ගායකයෝ. ඔවුන්ට විකල්පයක් අලුතෙන් එන ගායකයන්ට තාම නිර්මාණය කරන්න බැරි වුණා. ඒක මං හිතන්නේ 1977 පස්සේ වෙච්ච ඛේදවාචකයක්. මේ ඛේදවාචකය මං හිතන විදිහට ආපසුර අපි හැරවිය යුතුමයි. ඉතින් ඇත්තරම මේ මම කතා මගේ කතාව පටන් ගන්නකොට පටන් ගත්තෙත් ওই විදිහම තමයි. ඉතින් ඒ ගායකයෝ දැන් ඉතින් අපිත් සඳහා සමය. ඒ ගායකයෝ දැන් යන කාලේ ඇවිල්ලා. ඉතින් එකිනෙකා අපෙන් සමු ගන්නවා. ඉතින් අපිට අන්තිමට ඉතුරු වෙන්නේ ඔවුන්ගේ මතක සටහන් පමණයි. අර කතාවක් තියෙන්නේ you never died කියලා. ඒ කියන්නේ අපි කවදාවත් මැරෙන්නේ නැහැ, අපි අමරණීය වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ අමරණීය වීම තමයි සිදු වෙන්නේ. ජීවිතයේ අමරණීයත්වයට අපි ආරම්භ ගමන් කරනවා. ඒ තුල අපි සදා නොමැකෙන චරිත බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ සංගීත ශාස්ත්‍රයට, ලාංකීය සංගීත ශාස්ත්‍රයට සහ සංගීත කලාවට සහ ගායනයට සහ වාදනයට මේ ගායන ගායකයෝ සහ ඒ ගායන ශිල්පියෝ ඉතිරි ඇතිකරපු මේ පරිත්‍යාගයේ ධනය අතිමහයි, අති විශාලයි. ඉතින් ඒකට අපි කෘතවේදී විදිහට අපේ ගරුත්වය අපේ උපහාරය පුද කරනවා. ඉතින් මං හිතනවා ලක්මිහිර වෙනුවෙන් ඉතින් අපි ප්‍රියංකර පෙරේරා කියන අපේ ආදරණීය ගායකයාටත් සුභ ගමන් කියන ප්‍රාර්ථනය තමයි අපි කරන්නේ. ඉතින් ඔබට සුභ ගමනක් කියලා අපි සමු ගන්නවා.
0: ඔව්, ප්‍රියංකර පෙරේරා ඇත්තටම ගායනා කරේ, වැඩිපුර ගායනා කරේ ඔහුගේ පියාගේ ගීත. ඒ වගේම ඔහු නළුවෙක්, ඒ වගේම ඔහු විවාහ වෙලා ඉන්න ජනප්‍රිය නිළියක් දිල්හානි ඒකනායක. ඉතින් අපි ලග්මිහිර වෙනුවෙන් ඒ පවුලේ හැම දෙනාටම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ප්‍රියංකර පෙරේරා අර ගීතේ කිව්වා වගේම තාත්තගේ කටහඬ ඒ විදිහටම අරගෙන ආපු පුතෙක්. අපි ප්‍රියංකර පෙරේරාගේ ගීතයකටත් සමන් දීලා ඉදිරි වැඩසටහන් වලට යමු.

0: ලක් මිහිර ඕස්ත්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක් මිහිර මීරියාවක සිරියාව FM 88.6
1: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර FM 88.6
2: කාලකින් ජගත්ගේ කටහඬ ඇහුන්නේ නැහැ නේද සාලිය?
3: ඔව් නේද ජගත්. ඉතින්
4: ආයිබෝන් කියලා සාලිය අතරම ආයිබෝන් සෑහෙන දවසකට පස්සේ තමයි ලක්මිහිරට ගොඩ වෙන්න අවස්ථාව ලැබුණේ. මොකද පහුගිය 30 මාසයක විතර කාලයක් තිස්සේ මම ලංකාවට ගියා. ඉතින් ඒ නිසා ලක්මී රසන්නන් සමග එක්වන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් කාලෙකට පස්සේ මේ අද තමයි නැවත විවේකයක් ලැබුණේ ලක්මී සමග එකතු වෙන්නට. ඉතින් මම හිතනවා අපිට කතා කරන්නට බොහෝ දේවල් තියෙයි.
2: ඔව් ලංකාවේ තොරතුරුත් ගොඩක් තියෙයි. අපි ප්‍රියංකර පෙරේරා ගැන මතකයේ අවදි කරලම ගියොත් හොඳයි නේද ජගත් පොඩ්ඩක්?
4: ඔව් අර සාලිය කියපු කාරණය තමයි මමත් හිතන්නේ. අපි හැමෝටම යන්න වෙලාවක් තියෙනවනේ රංජිත්. ඉතින් ඒ වෙලාව ආවම අපි කවුරු වුණත් අපි මොන තරාතිරුක කෙනෙක් වුණත් මොන ක්ෂේත්‍රයක නිරතව හිටියත් ඉතින් යන්නට වෙනවා. යන් ගියාම හරි ඇති වෙනවා හිස්තැනක්. ඒ හිස්තැන ගැන අපිට ලොකු කනගාටුවකුත් ඇති වෙනවා. නමුත් ඉතින් ලෝක ස්වභාවය අනුව අපි කවුරුත් යම් කිසි දවසක අපේ කාර්යය හමාර කළා හමාර කර හෝ හමාර නොකර අපට යන්නට සිදු වෙනවා කියන එක තමයි මම හිතන්නේ. ඉතින් මේ වගේ දේවල් අපට නිතර නිතර අහන්න මේ කාලේ ලැබෙනවා ඇත්තයි. ඉතින් කොච්චර ඇත්ත වුණත් ලෝක ස්වභාවයට අපට මුහුණ දෙන්නට වෙනවනේ.
3: ඔව් ඇත්තරම මේ අපි මෙල්බන් කතා කරන්න ගියොත් ඉතින් මෙල්බන් වල සුවිශේෂ චාර්තය සිද්ධ ඉන්නවා. ඉතින් ජගත් සුවිශාල සේවයක් මෙල්බන් වලට කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තරම කුරුපු අංකල්ගෙන් පස්සේ එකම විශේෂ සුවිශේෂ මිනිසුන් මෙල්බන් වල ජීවත් වෙන. ඉතින් ඔබත් ඉතින් සුවිශේෂ මෙහෙවරක් සේවයක් කරපු ලාංකේයක විදිහට අපේ ඉතිහාසෙට එකතු වෙනවා. ඉතින් ජගත් ඇත්තරම අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ ලක්මිහිරට සම්බන්ධයෙන්. ඉතින් ඇත්තරම ලක්මිහිරට ඇතුළු මේ මෙල්බන් වල කලා ශාස්ත්‍රයේ අපි කාටත් ඔබ ඇත්තරම වටිනා සම්පතක්. ඉතින් ජගත් මේ ඔබගේ ලංකාවට ගිය ගමනත් එක්ක ඔබගේ ලංකාව ගියේ ගමන මාසයක් ඔබ ලංකාවේ ජීවත් වුණා. ලංකාවේ ගිය ගමන තුල කොහොමද ඔබගේ විස්තර? ඒ කියන්නේ සුවිශේෂ දීම් කීපයක් සිදු වුණාද?
4: ඇත්තටම සාලිය විශේෂ කටයුතු කීපයක්ම කරමින් තිබෙනවා කරමින් හිටියා. මගේ අලුත් පොත නිකුත් වුණා ලංකාවේ ඉන්න දවස්වල සරසවි ප්‍රකාශනයක් ලෙස අවකාශය නමින්. නමුත් මං කැමති කතා කරන්න වඩා දෙයක් මං ගැන කතා කරන්නට වඩා වෙනස් කාරණයක් කතා කරන්න මං කැමති. සාලිය මේසරේ මම ලංකාවෙන් ආවේ පුදුම සතුටක් මට දැනුණා ලංකාවෙන් එනකොට. මොකද මම ලංකාවට ගිය දවසේ ගිය මොහොතේ ගුවන්තොටුපලේ සිට මගේ නිවසට යන අතරේ සිට නැත්තම් නැවත ගුවන්තොටුපලට එන දක්වා කාලය තුළ මට ආන්නට දැමුණු කාරණා හරිම සතුටුදායක දේවල්. මොකද හැමතිස්සෙම අපි මෙල්බර්න් වල ඉඳන්කොට අපිට ෆේස්බුක් ප්‍රකාශය ගත්තත් හැමතැනින්ම සමහර අය අසුභවාදී දේවල් කියනවා අපිට ඇහෙනවා. නමුත් ඇත්තටම ලංකාවට පය ගැහුවාම පය ගහලා ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක කතා කරපුවාම ඒ මිනිස්සු මොනවද කියන්නේ ඒ මිනිස්සු මොනවද හිතන්නේ කියන දේ ගැන කල්පනා කරපුවාම දැනගත්තාම හරිම සතුටක් ලැබෙනවා. සාලිය විශ්වාස කරන්න කිසිම මනුස්සෙක් මායක පවතින රජයට එරෙහිව කිසිම වචනයක් කිව්වේ නැහැ. ඒ හැම දෙනාම ඉතාම ප්‍රශංසාවෙන් කතා කළේ. මටම පුදුමයි මෙහෙම අපි බලාපොරොත්තු වෙන්නේ මේ අපිට අත්දකින්න ලැබෙන්නේ නම් මෙල්බර්න් වල ඉන්නකොට මේ ෆේස්බුක් අවකාශය තුළ අපිට අහන්නට දැනෙන ලැබෙන දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්න තත්ත්වයක් නෙමෙයි මහ පොළොවේ තියෙන්නේ. බොහෝ මිනිසුන් බොහෝ සතුටින් ඉන්නවා. සමහර විට අසතුටු අය කීප දෙනෙක් ඉන්නට ඇති මට මුණ නොගැහුණ. නමුත් මුට මුණ ගැහුණ සියලුම දෙනා බොහොම ප්‍රශංසාවෙන් කතා කළේ රජය පිළිබඳව. ඒ ගැන මට ලොකු සතුටක් ඇති වුණා සාලිය. ඇත්තම මම හිතනවා මිනිසුන්ට දැනෙනවා මේ රජය හරි පාරේ යමින් ඉන්නවා අය කියලා. ඉතින් ඒක ලොකු සතුටක්. මොකද ඔබත් මාත් අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ හරි දේ සිදු වෙයි කියලා. ඉතින් ඒ හරි දේවල් සිදු වෙනකොට මිනිසුන්ට සතුටක් ඇති වෙන එක පුදුමයක් නෙවෙයි නේද?
3: මෙහෙමයි. Facebook අවකාශයේ වුණත් අපි හරියට කිසියම් මො විදිහකට ඇනලයිස් එකක් කරන්න පුළුවන් නම් අපිට කිසියම් විචාරාත්මක විමසුමක් කරන්න පුළුවන් නම් Facebook වල මම හිතන විදිහට කවුරුවත් ආණ්ඩුවට මඩ ගහලා ආණ්ඩුව අපහසුතාවයට පත් කරලා කියන තරම් යුක්තිසහගත සාධාරණ තොරතුරු කිසිම පුද්ගලයෙක් සතුව නැහැ. ඔවුන් තුල තියෙන්නේ කිසියම් මො විදිහකට මේ පක්ෂයක් පක්ෂයක් කරපින්නාගත්ත මානසික ස්වභාවයක් මිසක් ඒ ජාතිකත්වය පිළිබඳව හෝ විචාරාත්මක අවධියක් පිළිබඳව කිසියම් මො දැක්මක් ඔවුන්ට තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. අර අපිට අර සම අපිට කාලයක් තිබ්බනේ. කාලයක් අපි පුඩි කාලේ කවුරුත් ජීවත් වුනේ මම මගේ තාත්තා UNP නම් මමත් UNP. මගේ තාත්තා ශ්‍රී ලංකා නම් මමත් ශ්‍රී ලංකා. ඒ මානසිකත්වය දැන් ලංකාවේ මිනිස්සු තුල නැහැ. මිනිස්සු බොහෝම සුවාදීනයි බොහෝම විද්‍යාත්මකයි. අර 1970 ගණන් වල විවිධ දේශපාලන විචාරකයන් ශ්‍රී ලංකාවේ දේශපාලන ජීවත් වෙන ජනතාවගේ දේශපාලන මානසිකත්වය ගැන කරපු විචාරයන් ඒ යථාවාදී ලෙසම තාත්වික ලෙසම ඒවා හරි කියන එක අද කවුරුත් පිළිගන්නවා. ශ්‍රී ලංකාව තුළ වහලු නැහැ. ශ්‍රී ලංකාව තුළ යාචක නැහැ. ශ්‍රී ලංකාව තුළ ඩෝබිලා නැහැ. ශ්‍රී ලංකාව තුළ සජීවී මිනිසුන්. ඒ මිනිසුන් මන් දැකලත් නැහැ ආණ්ඩුවට බයින මිනිස්සු. නමුත් විවිධ දේවල් වල මිනිස්සු තුල තියෙනවා විවිධ ਵਿਚාරයන්. ඒ සම්බන්ධයෙන් ඉවරදි මාවතට කිසියම්ම පුද්ගලයෙක් කරවන්න මිනිස්සු විවිධ ਵਿਚාරයන් කරනවා. තේරෙනවද? ඉතින් ඒක තමයි මම හිතන්නේ සිද්ධ වෙන්නේ. ඒක මං හිතනවා බොහොම ලස්සන සිද්ධ වෙනවා. ඉතින් ඇත්තම ජගත් මේ අනුරෝ සහෝදරයා අපි මෙහෙමනේ අර හාවර්ඩ් පාලනයේදී අපි කියන්නේ හාවර්ඩ් රෙජිම් නේද? හාවර්ඩ් රෙජිම්. දැන් අනුරගේ පාලනයනේ තියෙන්නේ මේකේ. අනුර නායකයෙක් විදියට ඔහුගේ බිරිඳ දරුවෝ අම්මලා ගැනවත් තකන් නැතුව මුළු රටේ සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් යුතුකම් විරියේ මේ පෙනී හිටින දේ විශේෂයෙන් ශ්‍රී ලංකාව කියන රාජ්‍ය විනාශ කරපු ශ්‍රී ලංකාව කියන රාජ්‍ය අන්ත අගාධ තත්ත්වයට පත් කරපු මේ දූෂිත රැළ අත්තරඟු ගැනීම පවා මිනිසුන්ට ප්‍රියමනාපයි. මිනිසු ප්‍රියජනකයි. මිනිසු ඇත්තරම උද්දමයෙන් උද්දමයට පත් වෙන මේවා දැක්කහම එහෙම නේද?
5: මම පුද්ගලික කියන්නේ හය මාර්ගකින් පුද්ගලික සේවයකින් එතකොට ඔහු මාඳුන්නේ නැහැ. ඔහු මට එනගමන් කියනවා සර් ඔගොල්ලෝ ආපහු ලංකාවේ පදිංචි වෙන්න ඔගොල්ලෝට අපි මේ රට හදනවා. ඔගොල්ලෝ අපි මේ රට හදලා තියෙනවා කියන ඒ කියමන බලන කාලේ කොච්චර හැඟීමක් ඇති වෙනවද කියලා ඔහු මුස්ලිම් ජාතික රියදුරෙක්. මුස්ලිම් ජාතිකයි. ඔහු මොනෙත් මට එදාම තමයි. ඔහු අමට බහිනකොට කිව්වේ ඒක තමයි. ආයෙන්න පෙරට හල. ඔහු මට එනගමන් කියනවා සර් ඔගොල්ලෝ ආපහු ලංකාවේ පදිංචිට එන්න ඔගොල්ලෝට අපි මේ රට හදනවා. ඔගොල්ලෝ අපි මේ රට හදලා තියෙනවා කියන ඒ කියමන බලන කාලේ කොච්චර හැඟීමක් ඇති වෙනවද කියලා ඔහු මුස්ලිම් ජාතික රියදුරෙක්. ඔහු මුස්ලිම් ජාතික

0: ප්‍රසංසාවෙන් කතා කරා කියලා කිව්වා. විශේෂයෙන්ම උන් වඩාත්ම සතුටු වෙන්නේ මොන වගේ කාරණා ගැනද?
1: ඇතන උන්ගේ ප්‍රසාදය බොහෝ විට මට පෙනුනේ මේ දූෂණයට එරෙහිව කරන සටන පිළිබඳව. උන්ට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මට හිතෙන්නේ ඔවුන්ගේ හිතවල එන්නේ මේක තමයි. මේ රජය මේ දූෂණයට මොකක් හරි පියවරක් ගනී කියන හැඟීම ඔවුන්ගේ හිතේ තියෙනවා. මම හිතන්නේ මිනිස්සු ඇත්තටම මේ නව රජයට ඡන්දය දෙනකොට අපි වුණත් බලාපොරොත්තු වෙච්ච දේ ඒක තමයි නේ. අපි බලාපොරොත්තු නැහැ වෙන වෙන කාරණ. අපි බලාපොරොත්තුනේ මේ දූෂිත අනේ දූෂිත සමාජය වෙනස් කළා, වෙනස් ක්‍රමයක නියම පාලන සමාජයක් ඇති කරાવી කියන බලාපොරොත්තු තමයි හැමෝගෙම තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ රජය කරගෙන යන වැඩපිළිවෙල ගැන මිනිස්සුන්ගේ ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදය තමයි පිට වෙන්නේ. ඒක මම හිතන්නේ ඒක සාධාරණයි. මම කියන්නේ නැහැ මට මගේ පුද්ගලික අදහස මම කියන්නේ නැහැ සියලුම දේවල් 100%ක්ම හරියට සිදුවෙමින් තියෙනවා කියලා අපට විවේචන තියෙනවා. ඒ මොන විවේචන තිබ්බත් ප්‍රධාන කාර්ය කරමින් යනවා. ප්‍රධාන කටයුතු ප්‍රධාන අරමුණ කරා යමින් තියෙනවා. අඩුපාඩු ඇතිවවත්.
0: ඔව් ඇත්තටම අපිට පේනවා දැන් පහුගිය දින දෙකේ පහුගිය දවසක එක දවසේ රැස්වීම් දෙකක් තිබුණා අනුරකුමාර දිසානායක සහෝදරයාගේ බුලත්සිංහල සහ බේරුවල. ඉතින් ඒ රැස්වීම් වලට සෑහෙන විශාල ප්‍රමාණයක් ජනතාව ඇවිල්ලා හිටිය. ජනතාව ආවා කියන එකෙන් අපිට ඒක නිර්ණායකයක් විදිහට යොදා ගන්න අමාරුයි. නමුත් එතනදී ඒ කරපු අනුරකුමාරගේ කතාවෙත් සම්පූර්ණ තේමාවම උනේ මේ හොරා පොලිස් සෙල්ලම ගැන. කියන්නේ පහුගිය කාලේ පුරාවටම අපි දැක්කා එක කණ්ඩායමක් හොරු වෙනකොට අනිත් කණ්ඩායම පොලිසිය වෙනවා. ඊට පස්සේ ඊළඟ ආණ්ඩු ආවම දෙගොල්ලෝ මාරු වෙනවා. දැන් ඉතින් ඇත්ත පොලිසිය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට දරා ගන්න අමාරුයි කියන එක. ඉතින් මං හිතනවා මේක තමයි සත්‍යය කියලා ජගත්.
1: මේක තමයි සත්‍යය. මේ සත්‍යයට මුහුණ දෙන්නට නම් මේ සත්‍යය රැක ගන්නට නම් ලංකාවේට ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා පුංචි මිනිස්සු එක්ක කතා කරන්නට ඕනේ. පුංචි මිනිස්සු එක්ක ගැවසෙන්නට ඕනේ. ඔවුන් මොනවද හිතන්නේ කියන එක තේරුම් ගන්නට. ඉතින් මම හිතන්නේ මගේ ගමනින් මට ලැබිච්ච ලොකුම ප්‍රතිඵලය ඒක තමයි. ඔවුන්ගේ අදහස් දැනගන්නට මට හැකි වෙච්ච එක ගැන. ඉතින් ඒක ලොකු සතුටක්. ඉතින් මේ දවස්වල මගේ කටයුතු ගැන කියනවා නම් අපි ඔබ ඇහුවා. මං කිව්වා මගේ අර අනන්ත අවකාශය කියන පුස්තක ප්‍රකාශනයක් හැදිරෙන කොට උනා. මේ අපි තව පොතක් සූදානම් කළා. මුද්‍රණය මෙන්න කියටෙද්දී තමයි මට එන්නට උනේ. අපි දාපුරු නෙමෙර කලින් ඒ පොත මුද්‍රණය නිකුත් කළා ගන්නට. අපි සමාර කළා තිනවා චිත්‍රබෝපගේ සහෝදරියගේ ජීවිත කතාව. ඉතින් ඒ පොතත් ඉක්මනින් නිකුත් වේවි කියලා සාලි අපි බලාපොරොත්තු වෙනවා.
2: බොහොම ඇත්තටම මං හිතනවා විශාල මහන්සියක් විශාල ශ්‍රමයක් දරුවා ජගත් මේ පොත නිර්මාණය කරන්න. ඔබට එතනදී මම දැක්ක දේ තමයි ඔබ තුල තියෙන මේ සහෝදරිය අපේ යම් විදිහකට සමාජ සත්කාරයක් සමාජ සේවයක් කරපු ආදරණීය අම්මා කෙනෙක්. ඒ අම්මා වෙනුවෙන් අපි යමක් කළ යුතුයි කියන චේතනාව තමයි ඔබ තුල තිබ්බේ. ඉතින් ඒක ඒ තුලින් ඇති වෙන නිර්මාණ බොහොම යථාවාදී සාර්ථක නිර්මාණ බවට මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා, මම ඇත්තටම අත්දැකීමෙන් දන්නවා. ඉතින් ඒක බොහොම ලස්සන නිර්මාණයක් වේවි කියලා මම හිතනවා. ඉතින් මේ ඇත්තම ජගත් ඔයාට තව දෙකක් තේරුන්නේ නැද්ද ශ්‍රී ලංකාවේදී? ශ්‍රී ලංකාවේ මෙච්චරකල් දූෂණයට විරුද්ධ විතරක් නෙවෙයි, මෙච්චරකල් ජීවත් වුනේ සිංහල මිනිස්සු ශ්‍රී ලංකාවේ. දැන් අද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ සමස්ත ලාංකිකයෝ. සිංහල ජාතිය මහජාතිය කරගත්ත සිංහල ජාතියේ අනන්‍යතාවය සහ සිංහල ජාතිකත්වයේ නිර්මාණය තියෙනවා. ඒක ස්වභාවිකයි. අපි කාටවත් නවත්තන්න බැහැ. ලෝකෙ කොහෙත් තියෙනවා. නමුත් අද රට ලංකාවක් විදිහට රට පාලනය වෙන්නේ. ඒකෙදී දෙමළ මුස්ලිම් මිනිස්සු පුදුම උද්‍යෝගයක් තියෙනවා. අද මේ රටේ අපිට සලකන විදිහට අපිට අපි මේ රටේ සුපුරවැසියෝ. ඉතින් අපිට මේ රටේ කොළ කැල්ල බිමටලා තිබ්බත් ඒක ඇඟට දෙඟන් දැනෙන්නේ අමුත් මහා අපරාධයක් කරලා තියෙනවා වගේ. ඉතින් අපි ඒ කොළ කැල්ල අරන් ගිහින් දානවා බින්නකට. ඉතින් ඒ වගේ හැඟීමක් අද සිංහල දෙමළ මුස්ලිම් තුන් කොට්ටාශයේම ඇති වෙලා තියෙනවා. මේක තමයි ලාංකේය ප්‍රබෝධය කියලා ඉතිහාස කතාවල පොත්වල තියෙන්නේ. ඔබට එක දසක් මම කියවා මම හිතනවා ඔබ මට වැඩි කියවලා තියෙනවා. නිවැරදි ඇති මහාවංශයේ ලියලා තියෙනවා පැහැදිලිවම සිංහල ජාතියේ පුනර්ජීවනයේ ඇති වුනේ අනුරාධපුර යුගයේදී කියලා. ඒකට රීතියක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේ කාලය තුල සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර සමගියක් සාමදානයක් සංහිඳියාවක් ඇති

0: වෙලා තිබ්බා කියලා. මෙන්න මේක තමයි අද ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේක තමයි අද ශ්‍රී ලංකාවේ දියුණුව පිටපස් තියෙන්නේ. අද දෙමළ සිංහල මිනිස්සු ඔක්කොටම දැනලා තියෙනවා මේක අපේ රට කියලා. ඒ ඒ හැඟීම තමයි රටක ජාතික අනන්‍යතාවය වෙන්නේ, රටක ජාතික ශක්තිය වෙන්නේ. ඒ ශක්තිය ආණ්ඩු කුමාර දිසානායක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒක අපිට අපිට ඇත්තටම මේ මේ මේ මේකට කැපවෙච්ච මිනිස්සු විදියට අපිට පන්නරයක්. ඔව් ජගත් දන්නවා අපි අවුරුදු 20ක් පහුගේ කාලේ 2005 ඉඳන් මං හිතන විතරේ නේද මම අපි නිවැරදි 2005 ඉඳන් අපි මේ විශාල කැම්පේන් එකක් කළා. අපි තනියෙන් විශේෂයෙන් ඔයාලා මම අශෝක ඔය අපි කට්ටිය එකතු වෙලා මේ කැම්පේන් එක කළා. මේ කැම්පේන් එකේ අද සාර්ථක බල ලැබලා තියෙනවා. එහෙම නේද ජගත්?
1: පැහැදිලිව ඔබ කියපු දේ හරියටම හරි. අපි දැන් ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගෙමින් තියෙනවා කියන එක පැහැදිලිවම පේනවා. මට හමු වුණ අවස්ථා දෙකකදී මුස්ලිම් සහෝදරයන් දෙදෙනෙක් ඔවුන් බොහොම සාමාන්‍ය මට්ටමේ රැකියා කරන අය. ඔවුන්ගේ කතාවලින් වැටෙන්නෙම මේ අපේ රට කියන හැඟීම දැන් ඔවුන්ට දැනිලා තියෙනවා. ඔවුන් කතා කරන්නේ මේ අපේ රට කියලා. මේ රට එක මුස්ලිම් සහෝදරයෙක් කිව්වා මේ රට තරම් හොඳ රටක් මේ ලෝකෙම නෑ කියලා. මේ රට මෙච්චර කාල මේ හොරු කාබාසිනිය කළා කියලා ඔහුමට කියනවා. මෙච්චර කාල මේ රට හොරු කාබාසිනිය කළා මේ රට හොඳ රටක් හැටියට ගොඩනැගෙනවා. ඉතින් ඇත්තට මේව ඇහෙනකොට ලොකු සතුටක් ලැබෙනවා රාලිය. අපි ජාතිවාදයෙන් තොර සියලුම ජාතීන් සම එකට ජීවත් වෙන තම ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගෙමින් තියෙනවා. ඉතින් ඒක ලොකු සතුටක්.
0: ඉතින් ඇත්තටම ජගත් ලබන සතිලංහරු අද ඔබ සජීවි ලෙසම ගුවන්විදුලි සම්බන්ධ වේවි කියන ප්‍රාර්ථනය අපි ඔබෙන් සමුගන්නවා.
1: හොඳයි ශාලි, අපි ලබන සතියේ හමු වෙමු.

0: ආයු බුවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිඳු කුලසූරිය. ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයන් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවටුමකට සූදානම් බව වාර්තා වෙනවා. ට්‍රාන්ස්පෝර්ට් වර්කර්ස් යුනියන් සමාජු කැන්වන ෆෙඩෙක්ස්, ක්විවි, QNS, බෝඩ එක්ස්ප්‍රෙස් සහ STT සහ තවත් ප්‍රවාහන සමාගම් කීපයක් සේවකයන් මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතයි. වැඩවර්ජනය බ්‍රහස්පතින්දා අලුයම 12:00 අතර ආරම්භ කිරීමට පැය 24ක් පැවැත්වීමට නියමිත අතර KNS චාම්ස් ප්‍රේම් සමාගමේ සේවකයන් පැය 48ක වැඩවර්ජනයකට සහභාගී වීමට නියමිත බව සඳහන්. මෙම සමාගම් LDBHP, Coca-Cola, Bluescope සහ MatCash වැනි විශාල සමාගම් සහ බාණ්ඩ ප්‍රවාහනය කරන බැවින් වැඩවර්ජන හේතුවෙන් බාණ්ඩ ප්‍රවාහන සේවාවලට බලපෑම ඇති විය හැකි බවද අවධානය යොමු වෙනවා. මාස කිහිපයක් පුරා පැවති වැටුප් සහ සේවා කොන්දේසි පිළිබඳව සාකච්ඡා සාර්ථක නොවීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි ට්‍රාන්ස්පෝර්ට් වර්කර්ස් යුනියන් සඳහන් කළේ. මේ අතර ටෝල් සහ ලිම්පොක්ස් ඇතුළු සමාගම් කිහිපයක් දැනටමත් සේවකයන් සමග එකගතාවයට පැමිණ ඇති අතර එම ගිවිසුම් යටතේ වසර 3ක් තුළ සිර 10-11 අතර වැටුප් වැඩිවීමක් ලබා දීමට එකඟ වෙනවා. ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ රැකියා සුරක්ෂිතභාවය සහ සාධාරණ වැටුප් සම්බන්ධයෙන් තම ඉල්ලීම් ඉටු කරන ලෙස සේවකයන් අවධාරණය කරමින් මෙම වැඩවර්ජනයට සූදානම් වන බව වාර්තා වෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ ෆයර් රෙස්කියු වික්ටෝරියා සේවකයන් 250කට වැඩි පිරිසක් අද නේත්‍රි ප්‍රදේශයේ විරෝධතාවකට එක්වෙමින් නව වැටුප් ගිවිසුමක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. මෙම විරෝධතා වික්ටෝරියානු වගමැති බෙන් කැරොල්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්ව අතර යුනයිටඩ් ෆයර් ෆයිටර්ස් යුනියන් විසින් එය සංවිධානය කර තිබෙනවා. ගිනි නිවන සේවකයන් පවසන්නේ තම වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් පවතින ගැටලුව දිගු කාලයක් තිස්සේ විසඳී නොමැති බවයි. මෙන්ම ගිනි නිවීමේ කටයුතු සඳහා භාවිතා කරන උපකරණ සහ වාහනවල තත්ත්වය පිළිබඳවද සේවකයන් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. යුනයිටඩ් ෆයර් ෆයිටර්ස් යුනියන් විසින් වසර 3ක කාලයක් තුළ 125ක වැටුප් ඉල්ලීමක් ඉල්ලා ඇති අතර රාජ්‍ය පෙර යෝජනාවක් ලෙස වසර 4ක් තුළ 112ක වැටුප් වැඩිවීමක් ලබා දීමට ඉදිරිපත් වී තිබු බවද වාර්තා වෙනවා. ගිනි නිවන සේවකයන් නව වැටුප් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විටත් විසඳුමකට පැමිණ නොමැති අතර වෘත්තීය සමිති තවදුරටත් සිය ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කරනවා. මෙම වැටුප් ගැටලුව ඉක්මනින් විසඳා සාධාරණ ගිවිසුමකට පැමිණීම සඳහා වික්ටෝරියානු රජය සමග තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ගිනි නිවන සේවකයන් පවසනවා. නිවාස නායක ගෙවනහු කුලි නිවසක ජීවත් වන ඔස්බලෙන්වන්ට ඔවුන්ගේ සුපර් ඇනිමේෂන් දායකත්වයෙන් කොටසක් වසර 3ක් දක්වා කාලයක් තමන්ගේ අතර ලැබෙන ආදායමක් එක්කර ගැනීමට අවස්ථාව ලබා දීමේ යෝජනාවක් වන් නේෂන් පක්ෂයේ විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනාව යටතේ සේවා යෝජකයන් විසින් අනිවාර්ය සුපර් ඇනිමේෂන් දායකත්වයක් වන සිර 12 සම්පූර්ණයෙන්ම ගෙවනු ලබනවා. නමුත් එයින් සිර 3ක් කැමැත්තෙන් තෝරාගත් සේවකයන්ට ඔවුන්ගේ සුපර් ෆන්ඩ් එක හරහා ඍජුව ලබා ගැනීම හැකි වනු ඇති. විශේෂත්වය වන්නේ එම මුදලට සාමාන්‍ය පුද්ගලික ආදායම් බද්ද අදාළ නොවීමයි. සුපර් ඇනිමේෂන් සඳහා පවතින සීට 15 කන්සෙෂනල් ටැක්ස් රේට් එකම අදාළ වීමයි. වන් නේෂන් නායක පෞලින් හැන්සන් පවසන්නේ වසරකට ඩොලර් 90,900ක් පමණ උපයන සාමාන්‍ය පූර්ණකාලීන සේවකයෙකුට වසරකට අමතර ඩොලර් 13,000ක් පමණ අතට ලැබිය හැකි බවයි. එය සතියකට ආසන්න වශයෙන් ඩොලර් 44ක් වන අතර වර්තමාන ජීවන වියදම පීඩනය හමුවේ පවුල්වලට යම් හුස්මක් ගැනීමට ඉඩක් ලැබෙනු ඇති බව පෝලින් හැන්සන් පවසනවා. ඇය පවසන පරිදි එකතුව ඩොලර් 1,60,000ක් පමණ උපේන වැඩ කරන යූලකට වසරකට බදු ගෙවීමෙන් පසු අමතර ඩොලර් 4,300ක් පමණ එනම් සතියකට ඩොලර් 82ක් පමණ පවුලේ වියදම් සඳහා ලබාගත හැකි වෙනවා. කෙසේ වෙතත් මෙම යෝජනාවට දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සමාගම තවත් දැඩි නීති යටතට ගෙනීමට ඇල්බනීස් රජය සූදානම් වන අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක ඇන්ගස් ටේලගේ දැඩි සැක පළ කර තිබෙනවා. පාර්ලිමේන්තුව නැවත රැස්වන මේ සතියේදී ඩිජිටල් ඩියුටි ඔෆ් කියා නමින් නව නීති කැටුම් පොතක් ඉදිරිපත් කිරීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ. එමගින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය සඳහා මගින් තෝරා දෙන කන්ටෙන්ට් අක්‍රිය කිරීමට හෝ ඉන් ඉවත්වීමට පරිශීලකයන්ට අවස්ථාව ලබා දීමට යෝජනා කර තිබෙනවා. එමෙන්ම සමාජ මාධ්‍ය සමාගම් තම ප්ලටෆෝම්ස් තුළ ඇතිවන හානිකර සහ නීති විරෝධී කන්ටෙන්ට් හඳුනාගෙන ඒවා අවම කිරීමේ වගකීමද සමාගම් වෙත පැවිදීමට නියමිතයි. මෙම නීති උල්ලංඝනය කරන සමාගම් වලට ඩොලර් මිලියන 100කට වැඩි දඩ මුදල් පැනවීමටද යෝජනා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඇන්ගල් ස්ටේලර් පවසන්නේ රජයේ මෙම සූදානම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් වාරණය කිරීමේ උත්සාහයක් විය හැකි බවයි. වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා මීට පෙර පැනවූ සමාජ මාධ්‍ය තහනමද සාර්ථක වී නොමැති බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජයේ කළ යුත්තේ දරුවන් නරඹන දේ පාලනය කිරීමට දෙමාපියන්ට වැඩි බලයක් ලබා දිය යුතු බවයි. මේ අතර අන්තර්ජාලය තුළ පවතින ප්‍රචණ්ඩකාරී සහ අසම්ප්‍රදායික අන්තර්ගතන්ගෙන් ඔස්ට්‍රේලියානු දරුවන් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවයි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රජයේ පාර්ශ්වය කියා සිටියේ. ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත් කර එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරවදනුමක් නියම කිරීමට කොලිෂන් විපක්ෂයේ යෝජනා කර තිබෙනවා. විපක්ෂ නායක ඇන්ගස් ටේලර් පවසන්නේ ජාතික කොඩිය ඔස්ට්‍රේලියාවේ ඉතිහාසයේ එකමුතුකම සහ අනන්‍යතාවය නියෝජනය කරන බැවින් එය ප්‍රසිද්ධියේ විනාශ කිරීම පූජනීය දෙයකට කරන අපහාසයක් ලෙස සැලකිය යුතු බවයි. යෝජිත නීතිය ප්‍රධාන වශයෙන් වෛරයේ ප්‍රචණ්ඩත්වය හෝ මහජන කැලඹීම් ඇති කිරීම අරමුණින් සිදුකරන බරපතල ප්‍රසිද්ධ කොඩිය පහසු කිරීම ඉලක්ක කරනු ඇති බව කොලිෂන් ස්පක්ෂය සඳහන් කරනවා. යුද ස්මාරක, RSL ස්මාරක සහ ජාතික වශයෙන් වැදගත් පිළිලු හිතාමතා විනාශ කරන පුද්ගලයන්ට උපරිම වසර 10ක සිරදරුමක් නියම කිරීමට සහ සිදුවු හානි අලුත් පැටියා කිරීමේ වියදම ඔවුන්ගෙන් අයකර ගැනීමද යෝජනාවට ඇතුළත්. එමෙන්ම ජනවාරි 26 ඔස්ට්‍රේලියා ඩේ ලෙස ෆෙඩරල් නීතියට ඇතුළත් කර එම දිනය වෙනස් කිරීමට අවශ්‍ය වූ ජාතික ජනමත විමසුමක් පැවැත්වීමට අනිවාර්ය කිරීමටද සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් යුද ස්මාරකවලට හානි කිරීම දැරටමත් ප්‍රාන්ත නීති යටතේ අපරාධයක් වන අතර කොඩිය ගිනි තැබීම තහනම් කිරීම දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් විය හැකි බවයි විවේචකයන් පෙන්වා දෙන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයන්ට වර්ක් ෆ්‍රොම් හෝම් කිරීම සඳහා නීතිමය අයිතියක් ලබා දෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති බෙන් කරොල් පවසනවා. යෝජිත නීති යටතේ නිවාසයේ සිට වැඩ කිරීම කළ හැකි රැකියාවල නැත සේවකයන්ට සතියකට අවම වශයෙන් දින දෙකක් වර්ක් ෆ්‍රොම් හෝම් කිරීමට අවස්ථාව ලබා දීමට අරමුණ වී තිබෙනවා. කෙසේ වෙතත් රැකියාවේ ස්වභාවය හෝ සේවාස්ථානයේ අවශ්‍යතා අනුව නිවසේ සිට වැඩ කිරීම සුදුසු නොවන අවස්ථාවලදී සේවා යෝජකයන්ට එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව පවතිනවා. මෙම නීතිය සම්බන්ධයෙන් ව්‍යාපාරික කණ්ඩායම් කීපයක් විරෝධය පළ කරමින් පවසන්නේ එමගින් සේවාස්ථාන පවත්වාගෙන යාමට සහ සේවක කළමනාක් කිරීමට අමතර ගැටලු ඇති වී හැකි බවයි. නීතිය සම්මත වූ හොත් සේවකයන්ට තම රැකියාව සහ පෞද්ගලික ජීවි අතර වඩා හොඳ සමබරතාවයක් පවත්වාගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇති බවද රජය පවසනවා. එමෙන්ම සේවකයන්ගේ නිවාසයේ සිට වැඩ කිරීමේ ඉල්ලීම් සම්බන්ධයෙන් සේවා යෝජකයන්ගේ සාධාරණ ලෙස සලකා බැලිය යුතු බව නව නීතියෙන් අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් නව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි නීතිමය ගැටලු පිළිබඳවද අවධානය යොමු ඇති අතර වික්ටෝරියා රජය පවසන්නේ නීතිය ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් වන බවයි. ලොව ප්‍රමුඛ පෙළේ 2020 ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස මෙල්බර්න් රෙනගේට්ස් කණ්ඩායම සම්පූර්ණ හිමිකාරත්වය පෞද්ගලික ආයෝජකයන්ට ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතයි. ක්‍රිකට් ඔස්ට්‍රේලියා සැරසුම අනුව 2027-28 බිග් බෑෂ් තරග වාරය වන විට රෙනගේට්ස් කණ්ඩායම නව පෞද්ගලික හිමිකාරත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. මේ බිග් බෑෂ් ක්‍රීඩා තරගාවලියේ ව්‍යුහය වෙනස් කරන ඓතිහාසික පියවරක් ලෙසයි සැලකෙන්නේ. ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම් සඳහාද පෞද්ගලික ආයෝජනයන්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් තීරණ ගැනීම එක් එක් ප්‍රාන්ත ක්‍රිකට් ආයතනවලට අවස්ථාව ලැබෙන බව නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මේ සඳහා ඉන්දීය ප්‍රීමියර් ලීග් කණ්ඩායමේ හිමිකරුවන් ඇතුළු විශේෂ ජාත්‍යන්තර ආයෝජකයන්ට බිග් බෑෂ් කණ්ඩායමක හිමිකාරත්වය ලබා ගැනීමට අවස්ථාවක් විවෘත විය හැකි. විශේෂයෙන්ම බිග් බෑච් ලීග් තරගාවලියට ලෝකයේ අනෙකුත් ප්‍රධාන 2020 ලීග් සමග වඩාත් තරගකාරී මට්ටමකට පැමිණීමට මෙම පෞද්ගලික ආයෝජන ක්‍රමය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ. ඒ පොතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වෙනවා. හමුවෙමු ලබන අඟහරුවාදාත් හරියටම රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.
1: ලක්මිහිර තාරුණ්‍යයේ කටහඬ තමයි රොෂාන් මිහිඳුකුල. ඔහු තමයි අපේ ප්‍රවෘත්ති කියන්නේ. සාලිය රොෂාන්ගේ ගැන
2: ඔව් අපි මේ රොෂාන්ගේ අවුරුදු උපන්දිනය යෙදලා තියෙන මේ තරුණ කොල්ලෙක් වුණාට මේ අපේ රොෂාන් මේ ඉපදිත මේ දැන් වසර කියන්නේ. ඉතින් මේ රොෂාන්ට ඉතින් මම නම් ඉතින් තාම 32ක් විතර ඇති.
1: ඉතින් ඊට වඩා අඩුයි කියලා
2: නේද? ඒක තරුණ කොල්ලෙක්. ඉතින් ඔහුට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද අපි ඊළඟ සතියේ එනකොට රොෂාන්ට අවුරුදු 45ක් විතර පැනලා වෙනවා. ඉතින් ඒක නිසා ඒක පවුනේ දෙයක් කරන සාධාරණයක් නිසා අපි මේ සතියේ කියනවා සුබම සුබ උපන්දිනයක් රොෂාන් මල්ලි කියලා අපි ජගත් අපේ රංජිත් සර් මේ ඇතුළු අපි කට්ටියම එහෙම කියනවනේ එහෙම නේද රංජිත්
1: ඔව් සුබ උපන්දිනයක් රොෂාන් ඔබේ කටහඬ තව තවත් තරුණ්‍යයටම නැඹුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
2: ඔව් තව තවත් තරුණ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒකට බෙහෙතුත් තියනවා මේ ලෝකේ බෙහෙත් එහෙම ඕනනම් අපිට කියන්න අපි වරන් දෙන්නම් ඉතින් අපි කැමති තව තරුණ කොල්ලෙක් දකින්න ඊළඟ වැඩසටහන එනකොට ඉතින් රොෂාන් ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඒ කියනවා අපි අසන්නම් වෙනුවෙන් ඉතින් අපි ඔබට සූපතනෝ ඉතින් ඇත්තටම කියනවනම් අලුත් තාලයකට අලුත් ඒ කියන්නේ ඇත්තටම මේ භාෂාවේ තියෙන මේ වාග් විලාශය ඇත්තටම කලාවක් විදිහට බොහොම ලස්සන රටාවක් විදිහට කියන තරුණ ළමයි කීප දෙනෙක් ඉන්නේ. ඉතින් ඒ අතරේ අපේ රොෂන් මල්ලිත් ඉන්නවා ඒත් එක්කම අපේ පැතුම් මල්ලිත් ඉන්නවා. ඉතින් ඇත්තටම මේ ඊළඟට ඉතින් චරිතලා රොෂා කවුද රංජිත්ලා මම ජගත්ලා අපි ඔක්කොම පරණ වයසක මිනිස්සු. නමුත් මේ තරුණ ජවය තරුණ ශක්තිය බොහොම බලයක් වෙලා මෙල්බන් වල තාමත් පවතින එක අපිට ආඩම්බරයක්. ඉතින් අපි ගීතයකට යමු නේද?
0: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක් මිහිර

0: ලංකාවේ ජනතාව බොහොම සතුටින් නව රජය පිළිබඳව කතා කරනවා කියලා අපි හිතවතා ජගත් ලංකාවේ සංචාරයට පස්සේ ප්‍රකාශ කරා. ඉතින් අපිට පේනවා මේ මේ සතුට ජනතාවගේ මේ සතුට විශේෂයෙන්ම යොමු වෙන්නේ මේ හොරුන් ඇල්වීම ගැන. හොරු අල්ලනවා, දූෂිතය අල්ලනවා, නඩු දානවා, මේ නඩු ක්‍රියාත්මක වෙනවා. මේ නඩු ඇත්තටම මේ නව රජයේ ආවට පස්සේ දාපු නඩු නෙමේ. සමහර ඒවා සමහර වංචා විමර්ශන යහපාලන රජය. යහපාලන රජයේ පත්ුනේම හොරු අල්ලන්න ඒ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ව පත් කරේ මේ විදියට මේ නව රජයේ පත් කරා වගේම හොරු අල්ලන්න කියන එක. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් ආරම්භයේදී යම්කිසි කටයුතු ටිකක් කරා. නමුත් ඒක අර බොරුවට බොරු පොලිසියෙන් කරපු කටයුතු බව තමයි පෙනෙන්න තිබුණේ. දැන් ඒ කාලයේදී රනිල් වික්‍රමසිංහ කරපු කතාවල් වලදී නාමල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාධාරණීකරණය කරලා ඔහු කතා කරනවා. ඔහු කියනවා මේ ඔවුන් කරපු දූෂණ තියෙනවා, මේ වංචා තියෙනවා, ඒ වගේම පාර්ලිමේන්තුවේ එකදී කවුද හොරා කියලා නාට්‍යකුත් රඟපෑව රනිල් වික්‍රමසිංහ. මේ විදියට කතා කරපු රනිල් වික්‍රමසිංහ පහුගිය දවසක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. සාලිය මොකද හිතන්නේ මෙතන?
1: මෙහෙමයි, නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්වීම පැහැදිලිවම සිද්ධ වුණේ මේ රජයේ අල්ලස්සා දූෂණ විමර්ශන කමිටුවේ රංගගේ මහා විශාල කැපවීමක් මත. මොකද ඇත්තරම කියනවනම් මේ නාමල් රාජපක්ෂර තියෙනවා තව නඩු කීපයක්. නමුත් මේ නඩුව පැහැදිලිවම ශ්‍රී ලංකා වර්තමාන රජයේ විසින් ගොඩ කරන ලද නඩුවක්. මේ නඩුවේ සමස්ත කාර්තව්‍ය සහ සමස්ත තොරතුරු සහ ඒකට ඇත්තරම තියෙනවනම් ගවේෂණාත්මක තොරතුරු, පර්යේෂණාත්මක තොරතුරු සහ නඩු නිමිතිවලින් ඇතුළත් වූ කරුණු ඇතුළු මේ නඩුවේ සමස්තයක් විදිහටම ඔප්පු කළ හැකි, ඔප්පු කළ යුතු නඩු තීන්දුවක් නඩුවක්. ඉතින් මේ නඩුවේදී නාමල් රාජපක්ෂ හැම අතින්ම කොටුලා තියෙනවා. නමුත් අර ඔබ කවුරුත් දන්නවා මේ මේ එයාබස් ගනුදෙනුවේදී, එයාබස් ගනුදෙනුවට සම්බන්ධ එයාබස් ගනුදෙනුව හෙල්දිරව් කරපු මිනිස්සු කවුද අපේ ප්‍රසිද්ධ මාධ්‍යවේදී නෑ ප්‍රසිද්ධ මාධ්‍යවේදී දිරණ මොකද ලීඩ පත්තරේ ලසන්තලාගේ ඉඳන් මේ සියලුම ඝාතන පිටිපස්සේ ඊට පස්සේ ඔබ දන්නවා මේ මේක හෙල්දරව් කරපු තවත් මහත්තයෙක් මරුණ නිදහස් චතුරස්ත්‍රයේදී ඔහු විසින්ම වෙඩි තියාගෙන ඔය දැන් ඔය ඔබ දකිනවා කපිල චන්ද්‍රසේනලා විසින්ම බෙල්ලිවැල දාගෙන මරනවා වගේම ඒ කාලෙත් ඔය වගේ දේවල් සිද්ධ වුණා. මේ සියලුම මානුෂික සාක්ෂි විනාශ කරමින් මේ එයාබස් ගනුදෙනුවේ නඩුවේ වැරදිකාරයෙක් නොවෙන්ඩ වගබලාගත්ත රාජපක්ෂ කල්ලියටම හිතාගත නොහැකි විදිහට සියලූම පර්යේෂණාත්මක සහ සක්්‍ය තොරතුරු මත පදනම් වූ සාක්්‍ය එකතු කරපු නඩුවක් විදිහට මේක ඉතිහාසයට එකතු වෙනවා. මේක මං හිතනවා විදිහට ලංකාවේ මෑත කාලයේ ඔප්පු වෙන පර්යේෂණාත්මක නඩු තීන්දුවක් විදිහටම ඉතිහාසයට එකතු වෙනවා. මේකෙදී මේ 2013 වසරේ තමයි මේක සිද්ධ වෙන්නේ. 2013 වසරේ ඔබ කවුරුත් දන්නවා පිසුනාමියෙන් පියසනයෙන් පීඩාවට පත්වෙලා අන්ත අසරණ දුක්ඛිත ජනතාවක් විදිහට අපි ඔලුව උස්සන කාලේ. මේ කාලේ සීමා වෙනකොට එයා ලංකාවේ වාර්ෂික පාටුව රුපියල් කෝටි 15,000ක් පාඩුවක් තියෙන කාල සීමාව තුළ හදිසියේ රාජපක්ෂ පවුලට බොහෝම පළමුවත් මවබිම, දෙවුණුවත් මවබිම, තෙවුණුවත් මවබිම කියලා බලයට ආපු රාජපක්ෂ පාලනයට ලොකු කැක්කුමක්, ඌමනාවක් ඇති වුණා මේ රටේ ජාතික ගුවන් සේවය දියුණු කරන්න. ඔබ කවුරුත් දන්නවා මේ ජාතික ගුවන් සේවයේ මේ රාජපක්ෂ පාලනයේ මේ 2009 මේ ගුෂෝෂිත රාජපක්ෂගේ මේ කැඩෙට් නිලධාරියෙක් විදිහට ඔහු විසිරයා මේ පෙළපාලියට ලන්ඩන් ගිහිල්ලා මෙහෙට එන්න ෆ්ලයිට් එකක් දෙන්න බෑ කිව්වා කියලා තමයි එමිරේට්ස් සමාගමෙන් එයා ලංකාවක පවර ගන්නෙ. පවර එමිරේට් සමාගම ඒ කාලේ වෙනකොට රුපියල් කෝටි 498ක් පවර ගන්න ඉස්සෙල්ලා රජයට ඒ අවසාන වසරේ ලාභාංශ විතර ගෙවලා තියෙනවා. ඉතින් එවන් ලාභ ලබපු ගුවන් සේවයක් මේ රාජපක්ෂ කියන දේශප්‍රේමී නායකයා ඔහුට ඔහුගේ යෝෂිත කියන පුතාගේ ලන්ඩන් වල මේ කැඩට් ඇකඩමියේ අවසාන පර්යේෂණ වලට සහභාගී උත්සවයට සහභාගී වෙලා ලංකාවට එන්න හම්බුන්නේ නැහැ කියන කේන්තියට මේ පාලකයා ගත්තා. මේ වගේ අසම්මත අශික්ෂිත පාලන ක්‍රමයක් තිබ්බේ රටක්. මොකද අපේ රට දුප්පත් රටක්. අපේ රට සුනාමි වලින් බැටකා ඒ කාලේ වෙනකොට සුනාමි වලින් බැටකාලා අපි ඔලු උස්සන රටක්. මේ රටේ මේ දේශප්‍රේමී පාලකයා කරපු දේවල් තමයි අසන්නේ. මේ දේශප්‍රේමී පාලකයා ඊට පස්සේ 2013 මේ ගුවන් සේවය මං හිතන්නේ 2009-2010 විතර එක පවර ගන්නවා. ඊට පස්සේ 2013 විශාල ඌමනාවක් වෙලා රුපියල් කෝටි කීයද 328 රුපියල් කෝටි නෙවෙයි රුපියල් බිලියන වලින් විශාල මුදලක් මට අත්‍තරම දැන් මතක නැහැ ඒ ගාන හරියටම ඒ කෙසේ වෙතත් ඒක හිතා ගන්න බැරි මුදලක් ඒ ගුවන් යන 10න් එකක් අර ගඩාෆි මහත්තයාට වගේ එකක් රාජපක්ෂ පවුලට යන්න එන්න හදපු මේ අපි මේ කැරවන් කියන්නේ අපි බොහොම කියන අර VIP කැරවන් කියන්නේ ඒ වගේ හදලා දෙන්න ඕන එකක් එතකොට මේක තමන්ගේ සුඛ විහරණයට ගණනීමට සාපේක්ෂව මේකෙදි රාජපක්ෂ පවුල ලැබෙන කෝටි ප්‍රමාණය ඩොලර් මිලියන 328ක ඩොලර් බිලියන හෝ මිලියන 328ක් රාජපක්ෂ පවුලට ලැබෙනවා. ඉතින් මේකෙදි ඇතිවෙච්ච හුමාරු තමයි මේ විදිහට දිගහැරින්නේ. මේක අවසානයේ මේ කවුද අපේ නාමල් රාජපක්ෂට මේ සල්ලි ලැබිච්ච ආකාරයේ ඔක්කොම නඩු තීන්දුවක් සිද්ධ වෙනවා. මොකද එයා ලංකා එයා බස් සමාගමේ සමාගමට විරුද්ධව නඩුවක් පැවරෙනවා. ඔවුන් විවිධ රටවල ඩීල් ගන්න ඒ කියන්නේ මං හිතන්නේ ඔක බෝයිං සමාගමෙන් පවරපු නඩුවක් ගන්න විශාල විතර කොමිස් දෙනවා කියලා. ඒ නඩුවේදී ශ්‍රී ලංකාවේ නඩුව ඇදිලා ගත්තා ශ්‍රී ලංකාවේ කේස් එක. එතකොට ඒකෙදි ඩොලර් මිලියන 300ක් රාජපක්ෂ පවුලට දුන්නා කියලා සාක්ෂි සහිතව ඔප්පු වුණා. ඒත් එක්කම විවිධ රටවල මේකට සම්බන්ධ වෙච්ච විවිධ පුද්ගලයෝ හිටියා. මේ පුද්ගලයන්ගේ පර්යේෂණාත්මක සාක්ෂිත් ඒවට වැදගත් වුණා. ඉතින් මේ නඩුව සමස්තයක් විදිහට මේ සාක්ෂිකාරයෝ කතරම් මරලා දැම්මත් මේක රාජපක්ෂ පවුල ජාත්‍යන්තරයේ විසින් රාජපක්ෂ පවුල විසින් මෙන්න මේ කොමිස් මුදල ගත්තා කියලා ඔප්පු වෙච්ච දෙයක්. ඔප්පුච්ච දෙයකට තමයි මේ තවත් මේ මිනිස්සු අර වියරු වැටලා වගේ සාක්ෂිකාරයෝ මරමර දඟලන්නේ. ඉතින් මේක ආයේ හංගන්න දෙයක් නැහැ. මේ නඩුවේදී නිමල් පෙරේරා තමයි සාක්ෂි දෙන්නේ. ඔහුගේ සාක්ෂිය අල්ලස් කොමිසම විසින් මේ ජාත්‍යන්තර නීති රීති සහ ජාත්‍යන්තර නීති පද්ධති හරහා ඒක ලිඛිතව ලබාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා නිමල් පෙරේරා වෙනස් වුණත් ඔහුට ඒක වෙනස් කරන්න බෑ මම හිතන විදිහට.
0: ඔව් දැන් මේ කොමිස් මුදල නිමල් පෙරේරා අරගත්ත බව ඔප්පු වෙලා ඉවරයි. ඒක ජාත්‍යන්තර අධිකරණයේදී
1: ඒ කොමිස් මුදල ඒකට සම්බන්ධ දෙයක් ඒක මේ මෙයාලා ගෙදරදී සාකච්ඡාව තිබිලා තියෙන කාගේද මේ අපේ කතානායකගේ ගෙදරදී නිල නිවාසෙදී මේකෙදී පැහැදිලිවම මේක මේ නිමල් පෙරේරා විසින් පුද්ගලිකව ගත්ත මුදලක් නෙවෙයි නිමල් පෙරේරා අතරමැදියෙක් විදියට මේ මුදල අරන් නාමල් රාජපක්ෂගේ කොටස විදියට දුන්නා කියන එක
0: මට මේ කියන්න අවශ්‍යතාවය තිබුණේ. දැන් මේ අධිකරණයේ හමුවේ තියෙන්නේ ඒ නිමල් පෙරේරා විසින් මේ නාමල් රාජපක්ෂට මේ මුදල ලබා දුන්නාද කියන එක තමයි ඔප්පු වෙන්න තියෙන්නේ. එතකොට
1: නැහැ රංජිත් නැහැ. ඕක තමයි ගම්මන්පිල දාන තර්කේ. ගම්මන්පිල කියන්නේ මිනිස්සෙක් හිඟන්නෙකුට රුපියල් 10ක් දෙනවා මම. එතකොට මේ හිඟන්නට දෙන රුපියල් 10 මම හොරකම් කරලා ගෙනාවද කියලා හිඟන්නට අදාල නැහැ. හිඟන්න රුපියල් 10 දුන්නාම හිඟන්න මහත්තයාට පින් සිද්ධ වෙනවා කියලා ගන්නවා. එතකොට එහෙමවත් ඉදිරියේදී ගන්න බැරිද කියලා. නමුත් ඒක අම්මු බොරුවක්. මේකෙදී නිමල් පෙරේරා කරලා තියෙන්නේ එයා බස් ගනුදෙනුවේදී මුදල් කපිල චන්ද්‍රසේන සහ කට්ටිය හරහා නෛතික හුමාරු කරු විදිහට විතරයි මෙදිහත් වෙලා තියෙන්නේ. තේරුණාද? එහෙම නැතුව දැන් අපි කියනවා අපි ස්විෆ්ට් මුදල් ට්‍රන්ස්ෆර් කරනවා කරනකොට මම කියනවා රයිට් මගේ ඕස්ට්‍රේලියාවේ බැංකුවේ නියෝජිතයා රංජිත් වීරසිංහ රංජිත් තරහ මට ඒ සල්ලි ටික එවන්න කියලා. එතකොට ඒක රංජිත් කරනවා නෛතික ගනුදෙනුවක්. මේ ගනුදෙනුවේදී රංජිත් මට සල්ලි දෙන්නේ නැහැ. නමුත් රංජිත් දෙන්නේ එයාබස් සමාගමට සම්බන්ධ ගනුදෙනු. මේක සමස්ත විදිහට මම මේ කියන්නේ වගකීමක් ඇතුව මේක සත්‍ය ඇත්තක්. මෙන්න අද ලංකාව තුල සමාජගත කරන්න හදන්නේ මේ විපක්ෂයේ කියන නාඩගම් කණ්ඩායම ඔන්න ඕක.
0: සාලිය මට මතු කරන්නම තියෙන එකම කාරණේ තමයි දැන් මේක අධිකරණයේ හමුවේ ඔප්පු වෙන්න ඕනේ.
1: හරි
0: ඒ ඔප්පු කරන්න තියෙන්නේ මොන කාරණේද?
1: ඔප්පු කරන්න තියෙන කාරණේ මෙච්චරයි. මේ සල්ලි නාමල් රාජපක්ෂ ගත්තා. එතකොට නාමල් කියනවා මම මේ සල්ලි නෑ මම ගත්තේ නෑ මම ගත්තේ මගේ ක්‍රිකට් මොකද්ද සංගමය මගේ වොලිබෝල් සංගමයකට හරි කුමන හෝදේකට මේ සල්ලි දැම්මේ. මේක එහෙම නෙවෙයි නෑ මේකට තියෙනවා පරිශ්‍රණාත්මක සාක්ෂි. මේක කතානායකගේ නිවසේ රැස් වෙලා තියෙනවා. ඔවුන් නියෝජිතයෝ නම් කරලා තියෙනවා කපිල චන්ද්‍රසේන සහ නිමල් පෙරේරා. ඒ නියෝජිතය හරහා රාජපක්ෂ පවුලට ලැබෙන්න ඕනේ මිලියන 320න් කොටස් විදිහට තමයි මේ මුදල් ලැබිලා තියෙන්නේ. මේ මුදලේ භාරකාරයා විදිහට නමලුත් ඒකට සහභාගී වෙලා තිනවා භාරකාරයා විදිහට. ඒක තමයි ශ්‍රී ලංකා සමාගමෙන් ඇවිල්ලා දෙන සාක්ෂිය. ඒ ශ්‍රී ලංකා සමාගමෙන් ලංකාවේ අධිකරණයට මම හිතන්නේ දැනටමත් දීලා දන්නේ දෙන සාක්ෂිය ඕක. ඕකෙදී එකට පැහැදිලිවම කියනවා මේක නිමල් පෙරේරාට නෝයි අපි දුන්නේ. මේක නාමල් පෙරේරාට ශ්‍රී ලංකාවේ මේ ඩීල් එකේ රජයේ අත්‍රමැදියා විදිහට හිටපු මේ නාමල් රාජපක්ෂ දුන්නේ කියලා. අන්නේ ඒතරයි අපරාධමය වක්කීම තියෙන්නේ.
0: දැන් අධිකරණයේ හමුවේ නෑ මට ඇත්තටම මතු කරන්න ඕනේ මේ මුදල් ප්‍රමාණය කොමිෂන් එක කොමිස් මුදලක් විදිහට එයාබස් වලින් දීලා තියෙනවා. ඒක ගැන ඔප්පු කරන්න දෙයක් නැහැ. ඒ මුදල නාමල් රාජපක්ෂ ලබා ගත්තද කියන කාරණේ තමයි අධිකරණයේ හැමෝම ඔප්පු කරන්න
1: තියෙන්නේ. නාමල් ඕල්රෙඩි නාමල්ගේ බැංකුවට අරන් වැටලා තියෙනවා.
0: ඒක නාමල් රාජපක්ෂ ඒක කොමිස් මුදලක් විදියට අරගත්තා කියන එක තමයි
1: බැංකුවේ. දැන් ගම්මන්පිල කියන මිනිස්සයා කියන්නේ අපි සල්ලි වැටුණා කියමුකෝ සල්ලි දුන්නා කියමුකෝ මේ සල්ලි දුන්නේ නාමල්ගේ මොකද්ද කරි වොලිබෝල් සංගමයක් කරි මොනවාරි සංගමයකටනේ. එතකොට මේක නාමල් දන්නේ නැහනේ මේ නිමල් පෙරේරා මේ එයාබස් ගනුදෙනුවෙන් ගත්තේ සල්ලි කියලා නාමල් දන්නේ නැහනේ. මෙතන තියෙනවානේ ද්වේෂය සද්භාවය. මේ සද්භාවයෙන් නාමල් රාජපක්ෂ එයාබස් ගනුදෙනුවට සහභාගී වෙලා එයාබස් ගනුදෙනුවේ ප්‍රධාන කොමිස් පාර්ශ්වයක් විදිහට පෙනී ඉඳලා ඒ කොමිස් මුදල් නිමල් පෙරේරා හරහා ලබාගෙන තියෙනවා. එතකොට මේකෙදී නාමල් රාජපක්ෂට කිසිම තැනක හංගන්න දෙයක් නැහැ. මේක ඔප්පෙච්ච නඩුවක්. ඔප්පෙච්ච නඩුවක් ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් නාමල්ව මේ වැරදිකාරයෙක් කරන්න විතරයි තියෙන්නේ ශ්‍රී ලංකාවේ නීතිය පද්ධතිය තුළ.
0: කොහොමද නඩුව අහන්න ඕනේ සාලිය? නඩුව අහල ඉවරලානේ. එතකොට නඩුවේදී තීන්දුවක් දෙන්න ඕනේ.
1: නෑ නෑ මම කියන්නේ ඕක තමයි. මේක ඔප්පෙච්ච නඩුවක්. ජාත්‍යන්තර තුල ඔප්පෙච්ච නඩුවක්. ජාත්‍යන්තර තුල රාජපක්ෂ පවුල මේ මිලියන 320ක් ගත්තා කියලා ඔප්පෙච්ච දෙයක්. මේක ලංකාවේ අධිකරණයේ සීලය ගහන්න තමයි අවශ්‍ය. ඒක තමයි සිද්ධ විය යුත්තේ. තේරුණාද? ඉතින් ඒකට මේ ඇත්තටම අපි කවුරුත් දකිනවා මේ අපි කවුරුත් දකිනවා මේ මොකද මේකෙදි අද පොහොට්ටු පාර්ශ්වය පිළිගන්නවා. මේ මුදල් නාමල්ට ලැබුණා. නමුත් ඔවුන් කියන්නේ මේ නිමල් පෙරේරා අපි දන්නේ මේ නිමල් පෙරේරා කාගෙන් සල්ලි ගත්තද කියලා. අපිට වැඩකුත් නැහැ. නමුත් නිමල් පෙරේරා මේක දුන්නා. ඒකෙදි මිනිස්සු බොහෝ ලස්සන විදිහට මිනිස්සු අන්දනවා. අන්දන දේ තමයි බලන්න මිනිහෙකුට ඔයාට ගිහිල්ල හෙට රුපියල් 10ක් දෙන්න බෑ යාචකයෙකුට. යාචකයා ඔය හොරකම් කරපු සල්ලි යාචකයා අත්තරහඬ ගන්නවා. මේක හරි අපරාධයන්නේ. අන්න ඒ වගේ බොහොම සුන්දර මතවාදයක් නිර්මාණය කරලා මේ මිනිස්සුන්ගේ අනුකම්පාව, ශාතිෂී අනුකම්පාව දිනාගෙන මෙතන වැරදිකාරයන් නිමල් පෙරේරා මිසක් නාමල් රාජපක්ෂ නෙවෙයි කියන එක නැහැ, පැහැදිලිවම නැහැ. මේක ජාත්‍යන්තර විසින් ඔප්පු කරන ලද නඩුවක්. මේකේ නඩු භාණ්ඩ ටික ලංකාවට ගෙනා ලංකාවේ අධිකරණයට නාමල් රාජපක්ෂට සීලයක් ගහන්න විතරයි
0: තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ගම්බම්පිල ඒ කියන කතාවේ නිත්‍යානුකූලභාවයකුත් නැහැ. ගණ්ඩේකුට සල්ලි දෙන්න පුළුවන්. නමුත් දීම සහ ගැනීම අතර තියෙනවා මේ එක සීමාවක් තියෙනවා. නෑ මම මේ කියන්න හදන්නේ නෑ මේ ගම්මන්පිල නගන නීති තර්කය වැරදි කියන එක. ඒ වැරදි වෙන්නේ මම ගිහිල්ලා මට මම රුපියල් 10ක් දෙන්න පුළුවන්, රුපියල් ලක්ෂයක් දෙන්න පුළුවන් රුපියල් මිලියනයක් දෙන්න පුළුවන් එතකොට ඒ ගැනීම සහ දීම අතර තීන නීත්‍යානුකූලභාවය වෙනස් ඒ අවසානයේදී මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට එතන තීනවා කළු සල්ලි සුදු කිරීම පිළිබඳ ගැටලුවක් එනවා ඒ වගේ මහා විශාල තව නීතිමය කාරණා ගොඩක් තියෙනවා ඒක නිසා සල්ලි දීපු පළියට හැම කෙනෙකුට හැමදාම කාටවත් සල්ලි ගන්න බෑ
1: ඔකත් ඇත්ත නමුත් නීතියේ තියෙන එකම පූර්ව සිද්ධාන්තයයි තියෙන්නේ සත්භාවය සත්භාවය සත්භාවයෙන් ඔහු දන්නේ නැත්තම් මේ සල්ලි එයාබස් ගනුදුනේ සල්ලි කියලා සත්භාවය තුල ඔහු දන්නේ නැත්තම් ඔහුව වරදිකාරයෙක් කිරීම අපහසුතාවයක් තියෙන ඔහුට මුදල් විසුද්ධි කරන නඩුවක් තමයි පවරන්න ඕනේ. නමුත් ඔහු වංචාවක් දූෂණයක් රාජමුදල් අවභාවිත රාජමුදල් හොරකම් කිරීමක් කියන චෝදනාවට ඔහු වරදිකාරය වෙන්නේ ඔහු සත්භාවයෙන්ම මේ මුදල් තුන්වන පාර්ශවයක් කරා ලබා ගත්තා කියන එක එයාබ සමාගමේ නියෝජිතව කියනවා. එහු කියන්නේ චමල් රාජපක්ෂලා ගෙදර තමයි මේක සිද්ධ වුණේ. මේ මේ මේ මේ මේ සිදුවීමේදී මෙන්න මේ පුද්ගලයන්ට සල්ලි යන්න කියලා මොහු තමයි භාරකාරයෝ මොහු හරහා තමයි මේ සල්ලි මේ කටට ගියේ. ඉතින් ඒක ඒක ඒ තුලින් සත්භාවය කියන කොන්දේසියේ කඩීම තුල ඔහු අනිවාර්යයෙන්ම වැරදිකාරයා විය යුතුමයි. එහෙම නැත්නම් නීතියක් නීති ස්වභාවික නීතිය ලෝකෙ මං හිතන්නේ පවතිය යුතු නැහැ.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
3: Station sponsor.
4: The World at Night on your local station, Plenty Valley FM. On your local station, 88.6 Plenty Valley FM, The World at Night.
5: ආවර්ජනා
6: රෝහණ කරුණාරත්න ඉදිරිපත් කරයි.
7: අපේ ඉස්සර හදපු චිත්‍රපට වලට ගීත ගණනාවක්ම එකතු කරනවා. එක්කෝ අධ්‍යක්ෂතුමාගේ හරි නිෂ්පාදකතුමාගේ හරි එහෙමත් නැත්නම් සංගීත අධ්‍යක්ෂතුමාගේ ඌමනාවට තමයි ඒක කරන්නේ. එහෙම ගීත ගණනාවක් මෙතු කරන්න හේතුවක් ඇතුව. ගීත ගණනාවක් තිබෙන චිත්‍රපටේ නරඹන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. සමහරක් අය කැමැත්තක් දැක්වේ ෆයිට්ස් වැඩිම ගණනක් තියෙන චිත්‍රපටවලට. කොල්ලයි කෙල්ලයි විතරක් ඉන්න චිත්‍රපටවලට වඩා තව දුෂ්ටයෙකුත් හිටියනම් ඉල්ලුම වැඩි. ඒ මොකද එතකොට ෆයිට්ස් තියෙනවා කියලා ෂුවර්. කොල්ලා දුෂ්ටයාට පහරදී දුෂ්ටයා පැරදිලා දුවනකොට කොහොමද විසිල්පාර? ඒ වගේ චිත්‍රපටවලට සමහර අය කිව්වේ ගැලරියට හදන චිත්‍රපට කියලා. ඒ වුණත් ගීත වැඩි ගණනක් ඇතුළත් වුණු ඒ වගේම ඉතාමත් සාර්ථක වුණු සිංහල චිත්‍රපට ගණනාවක් අපේ අතීත සිංහල සිනමාව පිරික්සද්දී අපිට හම්බ වෙනවා. 1953 අපේ රටේ පෙන්වපු චිත්‍රපටයක් තිබුණා සුජාතා කියලා. කේ ගුණරත්නම් නිෂ්පාදනය කරපු චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ටී සෝමසේකරන්. පස්සේ මේ දෙන්න මොනවා හරි දෙයකට තරහ වුණා. ඒ තරහව ටිකක් දරුණු වෙලා ටී සෝමසේකරන් චිත්රපටයෙන් ඉවත් වුණා. එයා කල්පනා කරා ගුණරත්නම්ට හොඳ පාඩමක් උගන්වන්න. එයා පාඩම උගන්වුවේ කොහොමද දන්නවද? එයා හිතුවා කොහොම හරි සුජාතා චිත්‍රපටයට වඩා හොඳ චිත්‍රපටයක් කරන්න. ඒ චිත්‍රපටයේ තිබුණු ගීත ගණනට වඩා වැඩි ගීත ගණනාවක් අලුත් චිත්‍රපටයට එකතු කරන්න. ඒ චිත්‍රපටයේ ගීත ගායන ගායිකාවන්ට වඩා උසස් ගායිකාවක් ලවා ඒ ගීත ගායනා කරවන්න. ඒ පාඩම උගන්වන්න ටී සෝමසේකරන් හදපු චිත්‍රපටය තමයි සැඩසුලන්. සුජාතා චිත්‍රපටයේ තිබුණේ ගීත 13යි. සැඩසුලන් චිත්‍රපටයේ ගීත 18ක් තිබුණා. සුජාතා චිත්‍රපටයේ ගීතයක් එනවා මනරංජන දර්ශනීය ලංකා කියලා. ඒ ගීතය ගැයුවේ කේ රාණි.

මට කියන්න ඕනේ චිත්‍රපටවලට ගීත ගණන වැඩි කිරීම චිත්‍රපටයේ කතාවට අවශ්‍ය නිසාත් එහෙම නැත්නම් චිත්‍රපට බලන අයට අවශ්‍ය නිසාත් යන හේතුවට අමතරව තව කෙනෙකුට පාඩමක් උගන්වන්නත් චිත්‍රපටවල ගීත ගණන වැඩි කරනවා කියලා. හැබැයි මම අද කියන්න යන්නේ නම් ඒ චිත්‍රපට දෙකම ගැන නෙමෙයි. ඒ කාලේ ඒ කියන්නේ 1932 දී විතර ඉන්දියාවේ හිටියා රබීන්ද්‍රනාත් මෛත්‍රා කියලා කතා රචකයෙක්. එයා කතාවක් ලියලා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ නාට්‍යයේ නම තමයි මන්මෝයි ගර්ල්ස් ස්කූල්. ඒ කතාව හරිම රසවත්. ඒ කතාව ගැන ආරංචි වෙනවා ජෝතිෂ් බැනර්ජී කියන දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයාට. ඊට පස්සේ එයා තීරණය කරනවා ඒ කතාව චිත්‍රපටයකට නගන්න. ඒක ප්‍රතිඵලය තමයි මන්මෝයි ගර්ල් ස්කූල් කියන බෙංගාලි චිත්‍රපටයේ බිහිවීම. ඒ 1935. ඊට අවුරුදු 20කට විතර පස්සේ ඒ කියන්නේ 1955 විතර ඒ කතාව ඇසුරෙන්ම මිස් අම්මා කියලා තෙලුගු චිත්‍රපටයක් එළියට එනවා. එල්වි ප්‍රසාද් තමයි ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ. එල්වි ප්‍රසාද් කියන්නේ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, ඒ වගේම ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක්. එතුමා කොයිතරම් දක්ෂද කියනවා නම් ඉන්දියාවේ රජී විසින් අවුරුදු පතා පවත්වන ජාතික චිත්‍රපට උළෙලකදී සිනමා ශාස්ත්‍රයේ උසස්ම සම්මානයක් වන දාදා සාහෙබ් ෆාල්කි සම්මානයත් එතුමාට 1982 දී ප්‍රදානය කළා. කොහොම හරි මිස් අම්මා චිත්‍රපටයත් හරිම සාර්ථක වුණා. ඒ චිත්‍රපටයේ රඟපෑවේ එන් ටී රාමරාවෝ, සාවිත්‍රි, අක්කිනේනි නාගේශ්වර රාවෝ, ජමුනා වගේ නළු නිළියන්. ඊට පස්සේ 1957 දී එල්වි ප්‍රසාද්ම, ඒ කියන්නේ මිස් අම්මා චිත්‍රපටයේ අධ්‍යක්ෂකම, ඒ කතාවම අරගෙන හින්දි චිත්‍රපටයක් කරා. ඒ චිත්‍රපටයේ නම මිස් මේරි. ඒ චිත්‍රපටයේ නිෂ්පාදන වගකීම භාරගත්තේ AVM චිත්‍රපට ආයතනයේ AV මෙයප්පන්. මිස් මේරි චිත්‍රපටයේ රඟපෑවේ මීනා කුමාරි, කිෂෝර් කුමාර්, රාමසාමි ගණේෂ්, ජමුනා, ඕම් ප්‍රකාශ්, කරුණානිධි කියන නළු නිළියන්. ඔය රාමසාමි ගණේෂ්, එමත් නැත්නම් ආර් ගණේෂ් කියන්නේ කවුද දන්නවද? අපි ජෙමිනි ගණේෂන් කියන්නේ එයා. එතකොට කරුණානිධි කියන්නේ දකුණු ඉන්දියාවේ දේශපාලනය කරපු එම් කරුණානිධිමයි. කරුණානිධියේ චිත්‍රපටයේ රංගපෑ චරිතයත් කරුණානිධිමයි. මම අර මුලින් කිව්වා වගේ මේ චිත්‍රපටයටත් ගීත 10ක් ඇතුළත් කරා. චිත්‍රපටයේ සංගීතවත් කළේ හේමන්ත් කුමාර්. හේමන්ත් කුමාර් චිත්‍රපටවලට මුලින්ම සම්බන්ධ වෙන්නේ ගායකයෙක් හැටියට. එයාගේ මුල් නම හේමන්ත මුඛ්‍යෝපාධ්‍යායි. පස්සේ හේමන්ත මුඛර්ජී වෙලා ඊටත් පස්සේ තමයි හේමන්ත් කුමාර් වෙන්නේ. හේමන්ත් කුමාර් ගායනා කරපු මුල්ම ගීතය තිබුණේ SD බර්මන් සංගීතවත් කරපු 1940 හදපු බෙංගාලි චිත්‍රපටයක් වුණු රාජ්කුමාර නිර්වාසන් චිත්‍රපටයට.

ඉතින් මම කේ කියා හිටියේ මිස් මේරි චිත්‍රපටය ගැනනේ. ඒ චිත්‍රපටේ කතාව හරිම ලස්සනයි. අරුන් කියලා උපාධිධාරියෙක් ඉන්නවා රැකියාවක් හොයමින්. දවසක් එයා දකිනවා පත්තරයක දැන්වීමක්. ඒකේ තියෙනවා ලක්ෂ්මී කියලා බාලිකා විදුහලකට ගුරුවරයෙක් හා ගුරුවරියක් අවශ්‍යයි කියලා. හැබැයි ඒ දෙන්න කසාද බැඳපු ජෝඩුවක් වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තිබුණා. අරුන් හැබැයි තනිකඩේක්. ඔය අතරේ අරුන්ට මුණ ගැහෙනවා මිස් මේරි කියලා ක්‍රිස්තියානි තරුණියක්. එයාගේ තාත්තා කාගෙන්ද ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව ඉන්නේ. අරුන් යෝජනා කරනවා ඒ දෙන්න කසාද බැඳපු ජෝඩුවක් වගේ පෙනී ඉඳලා අර පත්‍රයේ තිබුණ ඇබෑර්තුවට ඉල්ලුම් කරමු කියලා. කොහොම හරි එයත් ඒකට එකඟ වෙලා ඒ රැකියාවට යනවා. ලක්ෂ්මී කියන ඉස්කෝලේ පවත්වාගෙන යන්නේ මැදි වයසේ ජෝඩුවක්. ඒ දෙන්නගේ දුවටත් සංගීතය උගන්වන්නේ මිස් මේරි. ඒ මැදි වයසේ ජෝඩුවගේ ලොකු දුව ඊට අවුරුදු 16කට විතර ඉස්සර වන්දනා ගමනකදී මගහැරිලා තියෙනවා. ඒ දුව නැති දුකින් තමයි ඒ අය ගත කරමින් ඉන්නේ. ඒ නිසාමයි ඒ ඉස්කෝලේ ලක්ෂ්මී කියලා නම් කරලා තිබුණේ. ඒ ජෝඩුව ලක්ෂ්මීගේ මිස් මේරිගේ සමානකම් ටිකක් දකිනවා. ඊට පස්සේ ලක්ෂ්මීගේ පොඩි කාලේ පින්තූරයක් පෙන්නලා මිස් මේරිගෙන් අහනවා ඒ ඔයාද කියලා. එයා කියනෝ නෑ ඒක වෙන්න විදිහක් නෑ. එයා ක්‍රිස්තියානි පවුලක උපන් ළමයෙක් කියලා. ඔය අතරේ මිස් මේරි දකිනවා ඒ ජෝඩුවගේ අනෙක් දුව අරුන් ගැන අදහසක්කින් ඉන්නේ කියලා. අරුන් ගැන මිස් මේරිත් අදහසක් ඇති කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. කොහොම කොහොම හරි පස්සේ එලි වෙනවා මිස් මේරි තමයි ඒ ජෝඩුවගේ නැති වුණු දුව කියලා. ඉතින් අන්තිමට සියල්ල සතුටින් අවසන් වෙනවා. මිස් මේරි චිත්‍රපටයේ මොහමඩ් ඩ්‍රාෆි ලතා මංගේෂ්කාර් සමඟ ගායනා කරනවා ඉතාමත් රසවත් ගීතයක්.

ඒ ගීතය හැනුකට සිංහල ගීතයක් මතක් වෙන්න නැද්ද? මතක් වෙනවනේ. ලංකාවේ චිත්‍රපට වර්ග ගණනාවක් තිබුණා. නිහඬ, කතානාද, වෘත්තාන්ත, විත්ති කතා, වාර්තා ඔය වගේ තවත් චිත්‍රපට වර්ගයක් තිබුණා සිංහල දෙබස් කැවූ චිත්‍රපට කියලා. ඒ කියන්නේ හින්දි හෝ දෙමළ විශේෂයෙන්ම හින්දි චිත්‍රපට සිංහලෙන් දෙබස් කවපුවා. මං අර කියපු මිස් මේරි චිත්‍රපටයත් ලංකාවට ගෙනල්ලා සිංහලෙන් දෙබස් කැව්වා 1959 දී. හඬ කැවීම අධ්‍යක්ෂණය කළේ ශාන්ති කුමාර් සිනමරත්න. චිත්‍රපට ඉදිරිපත් කළේ සිලොන් තියටර්ස්. සංගීතය හේමන්ත් කුමාර්. සිංහල හඬ කවලා 1959 මාර්තු 21 වෙනිදා ප්‍රදර්ශනය කරපු ඒ චිත්‍රපටයේ නම තමයි අහිංසක ප්‍රයෝගය. ඒ චිත්‍රපටයේ ගීත 10ක් ගැයුවේ ලතා වල්පුල, ධර්මදාස වල්පුල, මොහිදින් බෙක්, සුසිලා සහ ජානකි. මම කලින් වාදනය කළ හින්දි ගීතයේ සිංහල ගීත රචනා කළේ කරුණරත්න අබේසේකර. අදාළ දර්ශනයේ රඟපාන්නේ මීනා කුමාරි සහ ජෙමිනි ගණේසන්. ඒ සිංහල ගීතය ඔබේ රසවින්දනය වෙනුවෙන් මම දැන් ප්‍රචාරය කරන්නම්. ගායනා කරන්නේ මොහිදින් බෙග් සහ ලතා වල්පුල. ඒ ගීතය ඔබ රසවින්දින බව මට විශ්වාසයි. ඉතින් අපි ආයමත් දවසක මුණ ගැහිමු. මම රෝහණ කරුණාරත්න.

0: ඉතිං මේ දේශපාලනය තියෙන කිසියම් වූ විතිකට දේශපාලන දේශපාලනය තුළ ඇතරම මේ ගීතයක තියෙන කලාත්මක රසය ඒ විින්දනාත්මක රසය සාමාන්‍යෙන් දේශපාලන විචාරයක් තුළින් ලබන්න බැහැ. දේශපාල විචාරයක් තුළින් වෙන්නේ අර බුද්ධිමය මනසසා විචාරය විචාරාත්මක මනස පිළිබඳ කිසියම් වූ විදිකට විපරමක් පසු විපරමක් තමයි නිරන්තරයම සිද්ධ වෙන්නේ. ඇත්තරම මේ රෝහණ කරුණාරත්නයන් ගැන අද මම කතා නොකර ඉන්න කියලා හිතුවා. නමුත් මේ වැඩසටහන අවසන් වෙනකොට කෘතවේදී මිනිස්සු විදිහට මේක ගැන කතා නොකරම් බෑ. මේ ගීත ඉතිහාසයේ සංගීත ඉතිහාසයේ ගීත ඉතිහාසයේ චිත්‍රපට ඉතිහාසයේ චිත්‍රපට කලාව මෙන්න මේවා අපිට අපේ ඉතිහාසයට එකතු වෙච්ච අපේ මතකෙන් ඔබ්බට ගියේ සිදුවීම්. මේ මතකයේ ඔබ්බට ගිහිලා තින්නේ මේක කලා රසයේ කලාත්මක භාවයේ කලා වින්දනයත් එක්ක තමයි මේ මතකෙන් ඔබ්බට ගිහිලා තින්නේ. ඉතින් මේක ගැන කිසියම් මොහොත විදියකට පුනර්ජීවනයක් කියන යලිත් කතා මේක කතා කරනකොට අර අපිට තියෙන අර ආදරයේ ලිංගතුකම සෙනෙහස කියන එක ඇත්තටම වැඩි වෙනවා. ඇත්තටම මේ ගීතයක අහනකොට ගීතයේ රසය ගීත තනුවක් හැදිච්ච හැටි ගීතයක් චිත්‍රපටයක් නිර්මාණය වෙච්ච හැටි අහනකොට ඇත්තටම එතන එක අමුතු කලාත්මක රසයක් තියෙනවා. ඉතින් මේක හැමදාම අපිට මේ වගේ නිර්මාණයක් කරනවා කියන එක එසේ මෙසේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ වගේ නිර්මාණයක් කරන්න මං හිතන විදිහට මේ රිසර්ච් කියන්නේ මේ ගොඩක් තොරතුරු එකතු කරන්න ඕනේ. ඉතින් රෝහන් කරුණරත්න අපේ ආදරණීය කලාකරුවා කරන අපරමිත සේවය අතිමහත්. ඉතින් ඔහුට ස්තුතිවන්ත වෙන්න වෙනනේ රංජිත්.
1: ඔව් ඇත්තටම දැන් ඔය සාලිය කිව්වා හරි. දැන් මේ ඉස්සර වෙලාවම මේ වගේ වැඩසටහනක් කරනකොට තොරතුරු එකතු කරන්න ඕනේ. ඒ තොරතුරු එකතු කරන්නම සෑහෙන කාලයක් ගත වෙනවා. ඊට පස්සේ මේ සින්දු ටික හොයාගෙන ඒවා පටිගත කරන්න ඕනේ. ඊට පස්සේ ඒක හරි ගස්සන්න ඕනේ. ඒ පිළිවෙලට කරන්න ඉතින් බොහෝ කාලයක් ගත වෙනවා. ඉතින් කාලය වටිනවා. ඉතින් රෝහණ කරුණාරත්න අපේ අසන්නන් වෙනුවෙන්ම ඉදිරිපත් කරන මේ වැඩසටහන ඔහුගේ අපිට විනාඩි 10කට 15කට ඇහුණට ඒක පිටිපස්සේ මහා විශාල කාලයක් ගත කරලා තියෙනවා මේ වැඩසටහන වෙනුවෙන්. ඉතින් ඒක සඳහා අපි කෘතවේදී වෙන්න ඕනේ. බොහොම ස්තුතියි රෝහණ.

0: ඔස්ට්‍රලයාාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හදුනාගත් ලක් සලකුණ ලක් මිහිල මීරියාවක සිරියාව එම් අසු අටයි දශම හයෙන්
1: සතියේ සෑම අඟහරුවාදාම සවස අටේ සිට රාත්‍රී දහය දක්වා
0: මීරියාවක සිරියාව ලක් මිහිර එම් අසු අටයි දශම හයෙන්
2: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
3: යෝජිත විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගුණකර ඇති පෙත් සම්බලට අදාළ තීන්දුව නුදුරේදී ලැබෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවී ඇති බවත් අදාළ තීන්දුව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ඒ සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා හිදී අවධාරණය කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව මුල් කරගනිමින් සංවිධාන කර තිබූ ජනරැලි මාලාවේ බුලත් සිංහල පැවති ජනරැලි යාමතමින්
4: පහුගිය 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් දීර්ඝ කාලයක් අපේ රට මාරුවේ මාරුවට පාලනය කරපේ කඳවුරු මුළුමනින්ම පරාජයට පත් කරලා ජාතික ජනබලවේගයේ නායකත්වයට රට බාර දෙන තීන්දුවක් ගත්තා. වැදගත් තීන්දුවක්. එතනින් නතර වුණේ නැහැ. පසු ආපු මහ මැතිවරණයේ ඒක ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී පාර්ලිමේන්තුවට තෝරාපත් වුණු වැඩිම මන්ත්‍රී දුර සංඛ්‍යාව සහිත ආණ්ඩුවක් මේ රටේ ජනතාව අතර දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් රටකට විය හැකි සියලුම් පන්නේ විනාශයන් සිදු කරලා තිබුණා. ජනතාව පාරට ආව, කෑ ගහන්න පටන් ගත්තා. පාලකයන්ට පැනලා යන්න සිද්ධ වුණා. මුළුමනින්ම කළු රාජ්‍ය තිබුණේ මතකද? කළු රාජ්‍ය. හැමතැනම කළුයි. දේශපාලනේ සුදුද? කළු දේශපාලනය. ආර්ථිකය? කළු ආර්ථිකය. නීතිය විධානය ආධිපත්‍ය නීතිය අයාලේ ගියපු කළු නීතිය. සිංහල දෙමළ මුස්ලිම් අතර ජන අතර ගැටුම, ජාතිවාදී කළු සටන් පාට. ලෝක ඉස්සර අපේ රට බංකොලොත්තුණු රටක්, දූෂණ වලින් ගහනුණු රටක්, කළු රටක් ලෝකෙ ඉදිරිපිට අපේ රට. එනිසා පැති ගණනාවකින් අපේ රට කළු රාජ්‍යයක් බවට පත්වලා තිබුණා. දරුවෙකුට ආරක්ෂාව නැති, දරුවට තමන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැති, නීතිය පිළිබඳ විශ්වාසයක් නැති විශාල කළු රාජ්‍යයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. අපේ ප්‍රයත්නේ මොකක්ද? අපි ඔබට සහතිකයක් දෙනවා. කළු රාජ්‍ය මුලින් උපුටා දමනවා ජාතික ජනබලවේගය ආණ්ඩුව. කළු රාජ්‍ය. ඒ කළු රාජ්‍යයෙන් රැකවරණ ලැබපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කලබල වෙනවා. කළු රාජ්‍යයෙන් ආරක්ෂාව ලැබපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කලබල වෙනවා. ඒ කළු රාජ්‍යයෙන් වරප්‍රසාද ගත්ත කට්ටිය ඉන්නවා. එතකොට කලබල වෙනවා. කලබල වෙලා කියන මොකද්ද? මුන් එලවන්න ඕන. අර කළු රාජ්‍යයේ රැකවරණ ලැබපු වරප්‍රසාද ලැබපු කට්ටිය.
3: විපක්ෂයේ ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණයේ කල්දමමින් ජනමත විචාරණයකට සූදානම් වන බවට සිදු කළ ප්‍රකාශවලට පිළිතුරු ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා. ජනමත විචාරණයකදී ජනතාවගේ මතය පිල් දෙකකට බෙදුනද ජනාධිපතිවරණයේදී එය තවත් කිහිපයකට බෙදුණු ඇති බවත් ඒ වාසිය ලබා ගැනීමට නම් අනිවාර්යෙන් ජනාධිපතිවරණයේ පැවැත්විය යුතු බවත් අනුර කුමාර් දිසානායක මහතා අවධාරණය කළා. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් ඉවත් වූ වහම එය පවත්වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. මේ අතර 22 සංශෝධනයේ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිවාසික සම්බන්ධීකාරක මාක් අන්ද්‍රේ ෆ්‍රාන්ෂී මහතා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් මේ අතර හැකියාවක් ඇත්නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අභියෝගයක් කළා. ඒ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමින්
5: රටට වැඩක් කරනව වෙනුවට අවුරුදු දෙක සමරන්න රැස්වීම මාලාවක් පවත්වන දැන් මේ රැස්වීම මාලාවේ ප්‍රධාන තේමාව මොකක්ද? අවුරුදු දෙකයි රටට සුබයි. දිත්වා සිලිකෝනාට්වෙන් විපතටපත් වුණු අයට පොරොන්දු උසහන ටික ලැබුණද? නෑ. ඒක සුභාරංචියක්ද? වරායේ ගොඩබාන මිලට තෙල් ටික ලබා දෙනවයි කිව්වා. ඒක කෙරෙන්නෙත් නැහැ. ඒක සුබයිද? 133කින් විදුලි බිල් අඩු කරනවයි කිව්වා. අඩු කරන ප්‍රමාණයටත් වැඩිය වැඩි කරා. ඒක සුබයිද? ලක්ෂ 12ක විස්කාර එකක් ගන්න අවස්ථාව ලබා දෙනවයි කිව්වා. ඒකත් පචයක් වුණා. පචය සුබයිද? බඩු මිල ඉහළ යන එක සුබයිද? අවුරුදු දෙක සුබවාදී වෙලා තිබෙන්නේ අනුර කුමාර දිසානායකටයි එයාගේ කැබිනට්ටුවටයි පාර්ලිමේන්තුවෙන් 159ටයි ඒගොල්ලෝ පාලනය කරන පළාත් පාලන ආයතනවලට විතරයි. හැබැයි අපි අභියෝගයක් කරනවා. ඔයාගේ ඔය රැස්වීම මාලාව කරගෙන යන්න අපි ඒක නම් කරනවා පචචාරිකාව කියලා. ඔයා පචචාරිකා තියාගෙන යන්න. හැබැයි සැබවින්ම ජනතාවගේ හද ගැස්ම හඳුනා ගන්නට අවශ්‍ය නම් ජනාධිපතිවරයා බය නැත්නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න.
3: වර්තමානයේ වන විට රජය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ 80 වෙනි සංවත්සර සැමරුම වෙනුවෙන් අදහස් දක්වමින්.
6: අපි විශේෂයෙන් පක්ෂයක් හැටියට 22 වෙනි සංශෝධනයට විශේෂයෙන් විරුද්ධ වුණේ එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් වුමනයි කියලා සඳහන් නොකරපු නිසා. ඒ නිසා අපි උසාවියෙන් ඉල්ලලා තියෙනවා විශේෂයෙන්ම ජනමත විචාරණයක් පවත්වන්න කියලා. ඒකේ නීත්‍යානුකූල භාවය ඇති කරන්න. ඒත් අද ගෙනියන වැඩසටහන් වලින් විශේෂයෙන්ම එක එක කණ්ඩායම් මේ රටේ දේශපාලන පක්ෂ වලට කරන සීමා හා හිරියර කිරීම ඒ වගේම දේශපාලඥයන් හේතු නැතුව විශේෂයෙන්ම අත්හදා ගැනීම මේ හැම එකෙම බලන්නේ විශේෂයෙන්ම මේ රටේ ඒ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයයි විපක්ෂේ නැති කරන්න. ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කරන්න. දැන් අපේ නීතිඥ සංගමයට විරුද්ධව පහර ගන්නවා. වෛද්‍යවරුන්ට විරුද්ධව පහර ගන්නවා. ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් තමයි සංඝයා වහන්සේට විරුද්ධව ගෙනියන ව්‍යාප. අපි දන්නේ කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවෙන්ද නැත්නම් පැලවැත්තෙන්ද කියලා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙන අවස්ථාවේදී අපිට අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න තුන්වෙනි වගන්තිය ආරක්ෂා කරන්න නවවෙනි වගන්තියේ බුද්ධ ආගම ආරක්ෂා කරන්න එකට ක්‍රියාත්මක කරමු මේ රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.
3: මේ අතර මේ වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බුලත් සිංහල පැවති ජන රැලියකට එක් වෙමින්.
7: අපට වෙලා තියෙන්නේ හොඳ ආණ්ඩුවක් වෙනුවට තව හොඳ ආණ්ඩුවක් හදන්න නෙවෙයි. නරක ආණ්ඩුවක් තිබුණා අපි දැන් හොඳ ආණ්ඩුවක් හදලා. නරක රටක් තිබ්බා හොඳ රටක් හදන්න ඕන. විනාශ වෙච්ච රටක් තිබ්බා ඒක හොඳ රටක් බඩපත් කරන නිසා අපිට නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් කරන්න බල කරලා තියෙනවා. ඒකට අපට ධෛර්යය ඕන. ඒකට අපට කැපවීම මැදිහත් වීම ඕන. ඒක තමයි අපි එකාගෙත් වාගෙන් බඩපත් වෙන්නේ. ආර්ථිකයෙන් පෝසත් වෙන්න ඕන. දේශපාලන පැත්තෙන් පෝසත් වෙන්න ඕන. සංස්කෘතික පැත්තෙන් පෝසත් වෙන්න ඕන. මානවිකම් පැත්තෙන් පෝසත් වෙන්න ඕන. හැම පැත්තෙම පෝසත් වෙච්ච රටක් අපිට බය නැතුව අපි කියලා කරන රටක් හදන්න අපිට වැඩ කරන ඕන ගම තියෙනවා. අපි දැන් මේ ගමන ගොඩක් ගිහින් තියෙනවා. ඒ කාලේ ඔය විපක්ෂ කට්ටිය අපිට කියමින් හිටියා මාළිමාවේ ආණ්ඩුව આવොත් ඒගොල්ලන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ. ලෝකෙ කවුරුත් උදව් කරන්නේ නැහැ. ඒ නිසා මේක හුදකලා වෙනවා. කඩාවැටෙනවා කියලා කියමින් හිටියානේ. අපි අද මොකදලා තියෙන්නේ? අද ලෝකේ අද අපි ගත්තොත් එම ලෝකේ හොඳම ජාත්‍යන්තර සම්බන්ධකම් පවත්වන ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. හොඳම ජාත්‍ය සම්බන්ධකම් අද ලෝක හැම රටක් එක්කම මිත්‍රත්වයෙන් ගනුදෙනු කරන අපට පුළුවන් වෙලා තියෙනවා. මේ පෞද්ගල දවසක ඔය ජාත්‍යන්තර ආයතනයක් සමීක්ෂණයක් කරා. ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ලංකාව තියෙන තැන පිළිබඳව. ඒ සමීක්ෂණය අනුව ගත්තොත් එම දකුණු ආසියාවේ හැම රටක්ම ආදරය කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දකුණු ආසියාවේ
3: මේ අතර 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පළාත් කෙටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා විසින් බොහෝ දුරට මෙම සතියේ අඟහරුවාදායින් පටන් ගන්නා පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා. අනුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පළාත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පළාත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව මීට පෙර දැනුම් දුන්නා. ඒ අනුව අදාළ තීන්දුව කථානායකවරයා අවත දනුම් දීමෙන් පසුව කථානායකවරයා විසින් මෙම තීන්දුව පාර්ලිමේන්තුවට දනුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගියදා නියෝග කළා. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රශ්නගත යාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරුයි. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලට ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත්තේ ඇයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳවන නියෝමාලි විජයනායකට චෝදනා එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැරි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාද ඉක්ුත් මේ 8 වෙනිදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර එය සියදි විනාශ කිරීමක් බවට පොලිසිය සැක පළ කරනවා. ගුවන් යානා ගනුදෙනුවේ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන පසුබිමක මීට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණා. ඒ අනුව නමල් රාජපක්ෂ මහතා එම කොමිෂන් සභාව හමුවේ පිණි සිටියා. පැය 5කට අසන කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන එනු ලැබුවා. එම අවස්ථාවේදී දේශපාලන නියෝජිතයන් රැසක් අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණා. ඉන්දීය සාකර කලාපය ආරක්ෂාව තර කිරීමේ ද්විපාක්ෂික ගිවිසුම ශක්තිමත් කිරීමට සාකච්ඡා සඳහා ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිංහ දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඉක්ොත් 2025 වසරේ අප්‍රේල් මාස අත්සන් කළ ඉන්දීය ශ්‍රී ලංකා අතර අත්සන් තබා තිබෙන සාගර හා ආරක්ෂිත සහයෝගිතා ගිවිසුමට අදාළ කටයුතු පිළිබඳව මෙසේ සුවබැලීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා සමග ඉන්දියා ආරක්ෂක අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිලපෙළේ නිලධාරීන් පිරිසක් ද ඇතුළත් වෙනවා. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රාමාත්‍ය හරණී අමරසූරිය මුණගැසී සාකච්ඡා කරන අතර මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් මුණගැසීමටද ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් මුණගැසීමද සිදු වෙනවා. වියලි කාලගුණයෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් පුද්ගලයන් පිරිස 115,000 ඉක්මවා යැයි ආපදා කළමනාකර මධ්‍යස්ථානය සඳහන් කරනවා. දිස්ත්‍රික් අහතක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35ක පදිංචි පවුල් 35,149කට අයත් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිනවා. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, මොන්රාකිල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පිරිසක් මෙලෙස වියලි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොන්රාකිල දිස්ත්‍රික්කයෙන්. එම දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 41,360 දෙනෙකු වියලි කාලගුණ තත්වයෙන් පීඩාවට පත්ව සිටිනවා. පීඩාවට පත්ව සිටින පුද්ගලයන් 113,354 දෙනෙකුට පානීය ජලය සපයන බව ආපදා කළමනාකර මධ්‍යස්ථානය කියා සිටියා. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති ඩයමන්ඩ් ලීග් අවසාන මහා තරගයේදී පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා. ඒ අනුව ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයක් ජයගත් පළමු හා එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්වනවා. පසුගිය දවස්වල මෙම තරගයේදී ඔහු මීටර 89.04 දුරක් විසිකරමින් මෙම දක්ෂතාවය දැක්වුවා. මෙහිදී රුමේෂ්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පෝලන්තයේ ඩේවිඩ් වෙග්න දෙවන ස්ථානයේ දිනාගත් අතර ඔහු මීටර 87.47 දුරක් විසිකරමින් ලැබුවා. එමෙන්ම එහි තෙවන ස්ථානයේ මීටර 89.99 දුරක් විසිකල ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබැගෝහි කෙෂු වෝල්කට් දිනාගත්තා. මේ අතර ඩයමන්ඩ් ලීග් මල්ලක්‍රීඩා තරගාවලියේ අවසන් වීමත් සමග ලෝක ප්‍රමුඛතම මල්ලක්‍රීඩකයන් තරග වදින වර්ල්ඩ් අල්ටිමේට් චැම්පියන්ෂිප් මල්ලක්‍රීඩා තරගාවලිය ලබන 11 වෙනිදා හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගද මෙම තරගාවලියේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙකු ලෙස එක්වන අතර හෙල්ල විසිකිරීමේ ඉසව්ව ලබන 13 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
8: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියෙත් ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
3: මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
2: ගියුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

0: අසුවටයි දශම හය ලක්මිහිර FM ගෙනන පරණ කතා. අද කතාව
1: රන්මුදුව. දවසක් නස්රුදින් පාරේ ඇවිදගෙන යද්දී ලස්සන රන්මුදුවක් ඇහින්දා. වහාය සාක්කුවේ රුවාගෙන ඔහු ගෙදර ගියා. නමුත් ඒ රටේ නීතියට අනුව අන්සතු දෙයක් අහම්බෙන් අහුලාගත් විට ප්‍රසිද්ධ ස්ථානයකට ගොස් මහජනයාට ඇසෙන්නට තුන්වරක් ඒ බව හඬනගා ප්‍රකාශ කළ යුතුව තිබුණා. නස්රුදින් මධ්‍යම රාත්‍රියේදී වෙළඳ චතුරස්රයේ වෙතට ගොස් තමන්ට රන්මුදුවක් ලැබෙනු බව හඬනගා පැවසුවා. මට වෙළඳ චතුරස්රය පාරේ තිබී රන්මුදුවක් හම්බ වුණා. ඒ හඬ එක්වරම කාටවත් එසුනේ නැහැ. මන්ද හැමෝම ඒ වෙලාවේ තද නින්දේ පසු වූ බැවින්. නමුත් ඇතමුන්ට දෙවන වර කියවීම ඇසුණා. තවත් අයට ඇසුනේ තුන්වන වර කියවීමයි.
2: ඒ ඇසි වෙළඳ චතුරස්රය වෙතට බොහෝ පිරිස් දිවා ආවා. නස්රුදින් ඔබ කීවේ කුමක්ද? ඔවුන් ප්‍රශ්න කළා. කියන්න තියෙන දේ දැන්මම නීතියේ හැටියට තුන්වරක් කියවා අවසන්. ඒ හතරවෙනි වරටත් කියන්න නියමයක් නැහැ. එසේ කියමින් ඔහු රන්මුදුව තම සාක්කුවේ රුවාගෙන ගෙදර ගියා.
3: නස්රුදීන්ලා හැමතැනම ඉන්නවා. වැඩේ කරන්න නීතිය තියෙනවා. ඉතින් නීතිය අස්සෙන් රිංගල යන්න පුළුවන් ක්‍රමයකුත් හොයාගන්නවා. ඉතින් එහෙම තමයි නේද සාලිය?
4: ඔව් නේද.
3: අපිට ඒ විදිහටම තමයි. පහුගිය අපි ඒ කතාව පැත්තකින් තියලා අපිට විශේෂයෙන්ම කතා කරන්න කාරණා කීපයක් තියෙනවා. නමුත් එක කාරණයක් අද දවසේදී අපිට ඉඩපස්තා හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව සම්පූර්ණ වාර්තාව නෙමෙයි, ඔවුන්ගේ යෝජනා මූලික වාර්තාව ඉදිරිපත් කරලා තිනවා. ඒක ලංකා රාජ්‍යයට සම්බරව විදියට තමයි තියෙන්නේ. ටිකක් අවාසි සහගත කාරණා තියෙනවා. අපි ලබන සතියේ ඒක ගැන පුළුල්ව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා අධිකරණයට පෙස්සම් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සියලුම පෙස්සම් විභාග කරලා ඒ තීන්දුව ලබා දෙන්න નિયમિતව තියෙනවා. දැන් එතකොට ওই තීන්දුවේ වෙන්න පුළුවන් කාරණා දෙකයි පැහැදිලිවම තියෙන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති වලට පටහැනි නම් 3/2 බලයක් සහ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕනේ. එහෙම නැත්නම් 3/2 වෙන්න පුළුවන්. එහෙම නැතුව වැඩි ඡන්දයෙන් සම්මත වෙන්න අවස්ථාවක් නැහැ. ඒක නිසා ওই දෙකෙන් එකක් පිළිබඳව අධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඉඩ තියෙනවා. ඉතින් ওই කොයි විදිහේ වුණත් මට අපිට පේන තියෙන විදිහට නවරජය මේ 22 වෙනි ව්‍යවස්ථාව සම්මත කරන්න සූදානමින් ඉන්නවා. එහෙම නේද සාලියදද?
4: ඔව්, ඇත්තරම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතුළු ඉහළ විනිසුරුවන්ගේ ඇතුළු සියලුම විනිසුරුවන්ගේ නේද රංජිත්?
3: ඔව්, හැමෝගෙම විශ්‍රාම වයස වැඩි වෙනවා. ඒ වයස වැඩි වෙන ප්‍රමාණයන් වෙනස් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අවුරුදු 2 සමහර අයට අවුරුදු පල්ලා උන්ට අවුරුදු 1 වගේ එහෙම තියෙන. මං හිතන්නේ ඔක්කොටම එකම සමාන
4: විභේදනයක්
3: පොඩි තියෙන, පොඩි විභේදනයක්
4: තියෙන. මේක මං හිතන විදිහට ශ්‍රී ලංකාවේ මං මීට අවුරුදු ගානකට කලින් ශ්‍රී ලංකාව තුළ සිදුවෙච්ච දේවල්. නමුත් මෙතනදී මේ සාලිය පීරිස් කියන අපේ ජ්‍යෙෂ්ඨ ඒත් එක්කම ශ්‍රේෂ්ඨ විශ්වකාරවරයෙක් සාලිය පීරිස්, එතුමාගේ අපක්ෂපාතිත්වය අදත් මුළු ලංකාවම කොන්දිස් විරහිතව කතා කරනවා. මොකද ඒ කාලයක් එතුමාට මඩ ගැහුවා එක්සත් ජාතික පක්ෂයේ සහ පොහොට්ටු ඇතුළු විවිධ කණ්ඩායම්. ඔහු ඇත්තරම ජාති ද්‍රෝහියෙක් කියලා. නමුත් අද වෙනකොට ඔහු ඔවුන්ගේ දේශප්‍රේමියෙක් විදිහට මේ සාලි පිරිස් මහත්ය හඳුන්ලා තියෙනවා. නමුත් සාලි පිරිස් මහත්යලා ඇතුළු මං හිතන විදිහට බහුතරයක් කතා කරන්නේ මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වය කියන එක උල්ලංඝනය වෙනවා. උල්ලංඝනය වීම අධිකරණයේ ස්වාධීනත්වයේ සහ පැවැත්මට බරපතල ගැටලුවක්. ඒක නිසා මේක සම්බන්ධයෙන් තීන්දුව තීරණයක් ගන්නවා නම් ජනමත විචාරණයකින් ගත යුතුයි. ඔවුන් ඉදිරිපත් කරන මූලිකම තර්කය තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ සහ අධිකරණයේ තේ තියෙන අධිකරණයේ කියන ආයතනයේ තියෙන පාරිශුද්ධභාවයට කැළලක් මේකෙන් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඇත්තරම ශ්‍රී ලංකාවේ අධිකරණයේ පාරිශුද්ධභාවයට කැළලක් වෙච්ච අවස්ථා ගණනාවක් තිබ්බා. සිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම, ඊළඟට කවුද අපේ ඊට පස්සේ පත්විච්ච කවුද අපේ මිනිස්සයා කවුද? මොහන් පීරිස්ලා. අධිකරණය කෙලෙසුව නෙවෙයි අධිකරණය එහෙම් පිටින් මේ මේ ඒක කොහොමද අනික පාදරකරණයට ලක් වෙච්ච කලක් කරපු මිනිස්සු. ඉතින් ඇත්තරම ඊළඟට අපේ සරත්යෙන් සිල්වලා ඔයගේ විවිධ ශේෂ්ඨාධිකරණයේ විවිධ අග්‍රමිනිෂකාරවරු ශ්‍රී ලංකාවේ අධිකරණය එහෙම් පිටින් දූෂිත අකර්මණ්‍ය කරලාද කරලා විනාශ කරලම දැම්මා. ඒවේ ඵල තමයි අපි තාම භුක්ති විඳින්නේ. ඉතින් ඒක නිසා මෙතනදී යම් කිසි විදිහක තීන්දුව තීරණයක් යුක්තිසහගත සහ සාධාරණත්වයේ කියන පදනම තුල රටේ බහුතරයකට යහපතක් කිරීමේ චේතනාවෙන් මේක සිදු වෙනවා කියන පූර්ව නිගමනයම අතුල තියෙනවා. මම ඇත්තරම අවංකවම මේ අපේ සූර්සේන මහත්තයාගේ දීර්ඝ කිරීම එතන ඒකෙදී කිසියම් මෝ විදිහකට අර අපි කියනවනේ පතිවත ගැන අනවශ්‍ය විපරම් පසු විපරම් විපරම් කිරීම ඒ පතිවතේට කරන පතිවත මේ වියංගයෙන් කෙලසීමක් කියලා. ඒ කියන්නේ පතිවත ගැන අපි අනවශ්‍ය විදිහට හොයන්න ගියාපුවාම අර මේ අලුත් ක්‍රමයේ තුල මේ මහුමක් එමත් දාගන්නත් පුළුවන් දාගෙන පතිවත රකින්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් ලොකෙ සිද්ධ වෙනවානේ. ඉතින් ඒක නිසා අධිකරණයේ කෙලසලා තියෙනවා පෞගේ කාලේ ජීවත් වෙච්ච සෑම පාලකෙක්ම. නමුත් මෙතනදී මෙතන යහපත සත්භාවයෙන්ම රටේ ඉදිරියේ අධිකරණයේ ඉදිරියේ විභාග වෙන නඩුවල තියෙන ශක්තිමත්භාවය සහ ශක්තිමත් පෞර ආරක්ෂා කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් සිදු කරන දෙයක් විදිහට මම දකිනවා.
3: ඔසාලි ඇත්තටම දැන් මේ අධිකරණ ක්‍රියාවලිය අධිකරණය තුලින්මනේ විසඳෙන්න තියෙන්නේ. දැන් වෙන තැනකින් මේ නඩුව අහන්නත් බෑ. ඒතර අධිකරණයෙන්ම තමයි අහන්න ඕනේ. හැබැයි 22ට විරුද්ධව දැන් අධිකරණයට ගියපු අය දේශපාලනිකව 22ට විරුද්ධව ජනතාව සංවිධානය කරමින් යනවා 22ට විරුද්ධ. දැන් මේක අධිකරණ කටයුත්තක් නම් අධිකරණය තුලින් විසඳලා ඒ එන තීන්දුව පිළි අරගන්න වෙනවා. ඉතින් ඊට වැඩි වෙන දෙයක් වෙන්නේ
4: නැහැ. එහෙමනේ හැම දෙයකම ක්‍රමයක් විදිහක් චාරයක් තියෙනවානේ. හැම දෙයකම ක්‍රමයක් විදිහක් චාරයක් තියෙනවා. ඒක විනාශ කරලා කාටවත් කටයුතු කරනවා නම් එහෙම කටයුතු කරපු අවස්ථාව තමයි ලංකා ඉතිහාසයේ තියෙන්නේ අධිකරණය තුල. ක්‍රමයක් විදිහක් චාරයක් නේ හැමදේ තනකදීම හැමදේම සිද්ධ වෙන්නේ. පිළිවෙලක් තියෙනවානේ. ඒ පිළිවෙල නැතුවනේ සිරිවන්නි බණ්ඩාරනායකට විරුද්ධව අපේ විමල් වීරවංශ නඩුව අහනවා. ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක් පසු කරපු අපිට තියෙනවා අනියත බියක්. ඒ අනියත බිය ජනිත කරලා තියෙන්නේ මේ අධිකරණයට දේශපාලන මැදිහත්වීම් බලහත්කාරකම් අපේ ඇසුලින් දැකපු නිසා. අපේ අග්‍ර නෙවිල් සමර්කෝන් මහත්තයා ඉඳන් මේ අධිකරණයේ කෙලසපු හැටි අපි දැකලා තියෙනවා අපේ ඇස්වලින්. ඉතින් ඒක නිසා සූර්සේන මහත්තයාට විරුද්ධව අද වෙනකන් කිසිම චෝදනාවක් නැහැ ඔය එතුමාගේ පුද්ගලික ජීවිතේ හැර. ඉතින් ඒකෙනින්ද සූර්සේන මහත්තයා ඉන්න ඕනේ මේ අමන රැළ මේ තක්කඩි හොර රැළ සිරකට දැක්කීමේ මගේ පරම ආශාවකින් මම පෙළෙනවා. ඒ පරම ආශාව ඉටු කර ගැනීම සඳහා සූර්සේන මහත්තයා සිටිය යුතුයිම කියන අවංක චේතනාව තියෙන එතනදී මම පතිවත ගැන ඕනෝඩඩි හොලා බලන්නේ. මොකද පතිවත කියන එක දැන් අලුත් තත්ත්වයටදී මැහුමත් දාලා හරි හදාගත්තයි යලිත්තරක් පතිවත.
3: අනිත් කාරණේ තමයි දැන් ඇත්තටම මේක නීතිමය ඉතාමත්ම හොඳ තර්ක අධිකරණයට ඉදිරිපත් වෙච්ච අවස්ථාවක දැන් ඒ තර්ක අමතක කරලා තාලා මේක සම්පූර්ණයෙන්ම දේශපාලන කෝණයකින් බලන්න අරගෙන තිනවා. ඊට පස්සේ ඒ දේශපාලනේ දැන් ඒකත් අමතක වෙලා ගිහිල්ලා දැන් ඇත්තටම අධිකරණයේ මේ වංචා දූෂණය පිළිබඳ චෝදනා ලබපු නාමල් රාජපක්ෂව බේර ගන්න තැනට දැන් වෙන තැනකට ගිහිල්ලා. ඉතින් මේක හරිම විමසාගතයි.
4: හරිම මොකද මේක හරිම ගුජුප්සා ජනකයි. මොකද දන්නවද විපක්ෂයේ කොදියන්නෙකුත් මල්ලේ පොල් කියන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තරම එතරදී අනේ අවංකොම කියන්න බෑ. අනුර කුමාර සේනාය ගැන ආඩම්බරයක් දැරෙනවා අවංකොම. විපක්ෂයේ අර පොල් මල පොළොවේ පොල්මලක් පොළේ ගාවාම ඒ පොල්මලේ ඇට කොහෙට විසිරුණාද කියලා අපිට හොයාගන්න බෑ. පොල්මලක් පොළේ ගැහුවා වගේ විපක්ෂේ නන්නත් ආරවල සජිත් එක පැත්තකට යනවා. ඊළඟට රනිල් වික්‍රමසිංහ තව පැත්තට. දැන් අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙන තමන්ගේ හෙට දවස ගැන හොයන්නේ මිසක් විශ්වවත් වෙන මොනම මගුලක්වත් හොයන එක නෙවෙයි. නමුත් මේකෙන් රටට යහපතක් වෙනවා නම් රටට සෙතක් සාන්තියක් කරනවා නම් අනේ එච්චරයි මම නම් බලාපොරොත්තු වෙන්නේ. මම දකිනවා මෙතන කිදීනවා තියෙනවා අධිකරණේ ස්වාධීනත්වයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ආවා විවිධ දේවල් තියෙනවා. නමුත් එහෙමනම් අර විමල් වීරවංශ ශ්‍රී අනි බණ්ඩාරනායක විරුද්ධ නඩුව හැව්වේ ඊළඟට සරත් ෆොන්සේකාට විරුද්ධව අර දඩෝරියෝ ටිකක් ගෙනල්ලා නඩුව හැව්වේ. මේ වගේ සාපරාදී ක්‍රියා සිද්ධ වෙච්ච රටක මේ මිනිස්සු මේ අධිකරණයේ පතිවත ගැන හොයන්න එනවා නම් අර අර මම කියනවා වගේ ඕනට වැඩිය එහෙනම් මම ඒකට කියන්න ඕන එකම දේ තමයි දැන් නම් පතිවත මැහුමක් දාලා හරි හදාගත්ත හැකි ආයෙ රීරපයා කරගන්නත් පුළුවන් පතිවත කියන එක. ඒකින්ද මේ අනවශ්‍ය මේ අර අර බංග්ලාදේශයේ බෞද්ධයෝ වගේ අර ගහනකොට මෛත්‍රී කෙරුවා වගේ අන්තිමට බංග්ලාදේශයේ බුද්ධාගම නැති වෙලා ගියා වගේ මේ අධිකරණයෙන් කරන්න ඕන කාර්යය මේ වෙලාවේ කරගන්නවා හැර මේකට මේ කාර්යය කරගන්න සුළුසුම මිනිස්සයා සූර්සේන මහත්තයා කියලා මම අවංකවම පිළිගන්නවා. සූර්සේන මහත්තයා සම්බන්ධයෙන් බ්ලැක් රිපෝර්ට් කොහෙවත් නැහැ. සූර්සේන මහත්තයා අවංක ක්‍රියාත්මක නිලධාරියෙක් ඒත් එක්කම දැඩි නිලධාරියෙක් රංගබණ්ඩාර වගේ. ඒක නිසා ඔවුන්ගේ කර්තව්‍ය සාර්ථක විදිහට කරගෙන යන්න මේ අවස්ථාවක් විය යුතුයි කියන එක මං කොන්දේසි විරෝධ කරනවා. ඒ තුලින් මම අර අනම්මනම් විකාර කතා අනේ ඔයා පේ වෙලාම ඉන්න ඕන නේද අනේ ඇයි පේක කඩා කරුවේ ඊයේ මේ ගියා නේද මලගෙදරක කියලා ඒ මල බයිලා මේ වෙලාවේ අදාළම නැහැ කියන තැනක මම ඉන්නවා කොන්දේසි විරහිතවම. ඒ සම්බන්ධයෙන් මම කිසිම අවස්ථාවක කායකවත් අනේ මේ අනේ ඔයා මහ කැතවලන්නේද කෙරුවේ කියන එක නම් මං කොහොමවත් කියන්නේ නැහැ. මේ රැළ දක්කගෙන ඇවිල්ලා තියෙනවා දැන් මරණ මංචකයට. මේ රැළ දැක්කිය යුතුමයි සුපිරි ගෙදරට. ඒ දකන්න හොඳම මිනිස්සයා අපේ මේ සූර්සේන මහත්තයා. ඒ නිසා මේක කළ යුතුයි කැමැති හෝ අකමැති වේවා. එච්චරයි.
5: 22 පිළිබඳව දැන් විවාදී අපිට දැන් මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට අධිකරණයේ තීන්දුව ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් අධිකරණ තීන්දුව ලැබුණාට පස්සේ මගේ මම විශ්වාස කරන විදියට ජනමත විචාරණයකට යන්න ඕන කියලා තීන්දුව ලැබුණත් රජය ජනමත විචාරණයකට යා යුතුයි. ඒ පිළිබඳව දෙපාරක් හිතන්න ඕනේ. අපි ජගතුත් එක්ක කතා කරපු විදියට මුළු රටම බලාගෙන ඉන්නවා මේ හොරු අල්ලන එක ගැන. ඉතින් ජනමත විචාරණයකට ගියොත් එහෙම රටේ ජනතාවගේ මතය බොහොම පැහැදිලිවම විපක්ෂයට දැනගන්නත් පුළුවන් වේවි. මොන කාරණා කොයි විදිහට තිබුණත් ජනතාව අධිකරණ ක්‍රියාමාර්ග මේ රජයේ ගෙනියමින් තියෙන ක්‍රියාපිළිවෙල පිළිබඳව ඉතාමත්ම පැහැදීමකින් ඉන්නවා. මොකද මේ හොරු තමයි අල්ලන්නේ. ඒ විතරක් නෙමෙයි අපි ආණ්ඩුක්‍රම මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ තිබිච්ච වාර්තාව අපි ලබන සතිය සම්පූර්ණ වශයෙන්ම කතා කරනවා. නමුත් ඒකේ මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ කතාවලදී 15 වගන්ති 14 කියලා 15 යටතේ උන් නම් කරලා තියෙනවා. බහුගේ රජවල හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඒ මුදල් වංචා ඒ විදියට යොදා ගැනීම මානව හිමිකම් වංචා වීම පිළිබඳව චෝදනා නැගිලා තිනවා කියලා ප්‍රථම වරාවට තමයි ලංකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට මේව කරාම ඒකෙන් මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙලාත් කියලා ප්‍රකාශයක් සටහන් වෙන්නේ. අපි මේ පිළිබඳව විස්තර ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පුරා පැය දෙකක් ඔබ සමග රැඳී හිටියා. දැන් මේ අවසානයේට ළඟා වෙමින් සිටින්නේ සුපුරුදු පරිදි සාලිය ගලප්පති, ජගද්දේ ඉදිරිසිංහ, රොෂාන් මිහිඳුකුල සමග මම රංජිත් වීරසිංහ ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තුෙන් අපි ඔබට ආයුබෝවන් කියනවා.